තමන්ගේ ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: අපි දැන් සුභාසින්සන පැදි ශ්‍රවණය කරමු.
1: සෙනසුමීරන් දොරටු ඇරිලා ලෝ සතුන් සිත් සිසිල් වේවා.

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.
1: ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
2: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: සුදිල ගුවන්විදුලිය
4: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳ

0: சுதிலே குவான் விதுலிய සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගෝනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදාගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලිය. සුදුල ගුවන් විදුලිය.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.
2: සුදිල

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
0: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: சுதில குவன்விதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්
1: චත්‍ර පූජා කිරීමේ ආනිසංස. අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ චත්‍රදායක නමින් ස්වාමින් වහන්සේ නමක් සිටියා. මේ ස්වාමින් වහන්සේ පෙර ආත්ම භාවයක පෙර කාලයක තමන්ගේ එකම පුතුණුවන් පැවිදි භාවයට පත් වුණා. පැවිදි භාවයට පත් වෙලා මේ පුතුණුවන් කෙලෙසුන් අසා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වූයෙන් පිරිනිවන් පෑවා. පින්වතුනි, ඒ ආත්මයේ මේ චත්‍රදායක හාමුදුරුව පුතුණුවන්ගේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පෑ ස්ථානයේ දැකලා එම ස්ථානයට ගිහින් සුදු රෙදි කෑල්ලක් සකස් කරගෙන ඒ තුනින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චත්‍රයක් සකස් කරලා පිරිනිවන් මංචකයට නංවන්නට යෙදුණා. එහි ආනිසංස වශයෙන් බණපොත කියා දෙනවා. කල්ප 94ක් සැප විපාක ලැබූ බව. එච්චර විතරක් නෙවෙයි, ඒ පිනෙන් තෙවරක් සක්විති රජ බවට පත් වූ බවද සඳහන් වෙනවා. එනිසා ඔබත් පූජා කරන පූජා වස්තුව පිළිබඳව අවබෝධ කරගෙන ඒ පූජා වස්තුව පූජා කරන කෙනාගේ ගුණය පිළිබඳව ගෞරවයේ සිතෙහි ඇති කරගෙන පූජා කරන්න. අන්න එවිට එහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්. චත්‍රදායක හාමුදුරුවන්ටත් ඒ ආනිසංසය ලැබුණේ පෙර ආත්මයේ තමන්ගේ පුතාගේ පිරිනුවන් මංචකයට තමයි ඒ චත්‍රයේ පූජා කළේ. බලන්න එහි ආනිසංස කොයිතරම්ද කියලා. එනිසා පින්වතුනි, ඔබත් පූජා කරන පූජා වස්තුව, පූජා භාණ්ඩය ඒ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කරන්න. ඒ වගේම පිළිඳවච්ච හාමුදුරුවන්ට චත්‍ර දානයේ අනුසස් 8ක් ලැබිලා තිබෙනවා. සීතලින් පීඩා නොලැබීම, තම ශාරීරියේ කුණු නොවැළීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, සෑම කල්හිම අන්‍යයන් විසින් ගරු බුහුමන් දැක්

0: මුළු සමක් ඇත්තෙකු බවට පත්වීම, පිරිසිදු සිතක් ඇත්තෙකු බවට පත්වීම, ඌෂ්ණයෙන් පීඩා නොලැබී කටයුතු කරන කෙනෙක් බවට පත්වීම, බොහෝ විචිත්‍ර ලස්සන කුඩ ආදිය ලැබීම උතුම් පිනක් වශයෙන් හේතු වෙලා තිබෙනවා. ඔබටත් පින්වතුනි ඒ ආනිසංස එලෙසින්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉත ආගනීය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුදිරි කුවන් පෙතලිය.

0: සැදැහැවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.
1: පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ජානුසෝනි කියලා බමුණෙක්, මේ බමුණ බුදුහාමුදුරු මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රශ්නයක් අහනවා. සාමීනි භාග්‍යතුන් වහන්ස, අපි මියපරලොවගේ ඥාතීන්ට පින් දෙනවා, ඒ පින් ඒ අයට ලැබෙනවද කියලා ඇහුවා. දැන් ඔක ඔබටත් තියෙන ප්‍රශ්නයක් නේ. අපි පින්කම් කරනවා, පාසිකූල දෙනවා, 7 දවසේ පින්කම්, 3 මාසේ පින්කම්, මාසක අවුරුදු ගණන් පින්කම් කරනවා. හැබැයි මේ පින් මියපරලොවගේ ඥාතීන්ට ලැබෙනවද? ඔක ඔබටත් තියෙන ප්‍රශ්නයක්. ජානුසෝනි මේ ප්‍රශ්නේ අහද්දී බුදුරජාණන් වහන්සේ වදාළ, බ්‍රාහ්මණය, සුදුසු තැනදී පින් ලැබෙනවා, නුසුදුසු තැනදී ලැබෙන්නේ නැtei කියලා. එතකොට පින් ලැබෙනවා සුදුසු තැනදී, නුසුදුසු තැනදී ඒ පින් ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි මේ බ්‍රාහ්මණට මේක තේරුන්නේ නැහැ. මේ බ්‍රාහ්මණ ඊළඟට අහනවා, ස්වාමීනි මට විස්තර ඇතුව පින් ලබන්න පුළුවන් ලැබෙන සුදුසු තැන මොකද්ද? මිය පරලොවගේ ඥාතීන්ට පින් නොලැබෙන නුසුදුසු තැන මොකද්ද කියලා මට විස්තර ඇතුව ඒක කියලා දෙන්න කියෝ. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ විස්තරාත්මකව මිය පරලොවගේ ඥාතීන්ට පින් ලැබෙන ආකාරය ගැන මේ ජානුසෝනි කියන බ්‍රාහ්මණයට විස්තර කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින් නොලැබෙන නුසුදුසු තැන් තමයි කෙනෙක් මිය පරලොව ගිහිල්ලා අපි හිතමු මරණ මංචකේ නිරේගාමි අකුසලයක් බලවත් වෙනවා. මතක තියාගන්න, මේ ජීවිතයේ හොඳට පින් කරගෙන කුණ ධර්මයක් පුරාගෙන හිටපු කෙනෙකුට වුණත් ඔහු පෘථජ්ජනෙක් නම්, මාර්ගඵලයක් ලබලා නැත්නම් මරණාසන්න මොහොතේ පෙර සසරේ කර්මයක් හරි මතුවෙලා අපායට වැටෙන්න පුළුවන්. ඒකට ධර්මයේ කියනවා කුසල් මැඩලන අකුසල් කියලා. මේ ජීවිතේ කරලා තිබ්බ පින් ටික යටපත් වෙලා මරණ මංචකේ අකුසලයක් මතුවෙනවා. සමහර ලාවට ඔහු මේ ජීවිතේ කරපු කර්මයක් වෙන්න පුළුවන්, පෙර සසරේ කරපු අකුසලයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මිය පරලොවගේ ඥාතියෙක් දිහා මැරෙන හැටි බලලා, එයාගේ මරණාසන්න මොහොතේ ස්වභාවය බලලා, එයා නම් මෙහෙම තැනක ඇති, අතනට යන්නේ නැති, මේ වගේ තැනක ඇති, අපි ඒ දෙන නිගමන බොහෝ වෙලාවට වරදින්න පුළුවන්. හරියටම දකින්න පුළුවන් චුතූපපාත ඥානයක් තියෙන කෙනෙකුට. චුතූපපාත ඥානය කියන්නේ කෙනෙක් මැරුණට පස්සේ කර්මානුරූපී උපදින ආකාරය දකින නුවණ. ඒකට කියනවා චුතූපපාත ඥානය. අන්නේ ඥානයෙන් දකින්න පුළුවන් කෙනෙක් මැරෙනකොටම යා කර්මානුරූපී කොහෙද උපදින්නේ, එයා කොතනටද ඇදිලා ගියේ, එයා මොන වගේ උපතක්ද ලබලා තියෙන්නේ, ඒක හරියටම බලන්න පුළුවන් චුතූපපාත ඥානයක් උපදවාගත්ත කෙනෙකුට විතරයි. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ, ජානුස්සෝනි යමෙක් මරණයට පත් වෙලා මරණාසන්න මොහොතේ නිරේගාමි කර්මයක් බලවත් වෙලා මරණින් මත්තේ නිරේට වැටෙනවා. මේ අපාය යනකොටත් මතක තියාගන්න, දේශනාවල විස්තර වෙනවා. මේ සමහර විතාගෙන ඉන්න මේ අපාය යන අය දවස් 7ක් 7 දවසේ දානීවර වෙනකන් ওই කැරකි කැරකි ඉඳලා ඔය ඔක්කොම ඉවර වෙලා ඊට පස්සේ තමයි අපායට යන්නේ කියලා. බුද්ධ දේශනාවේ තියෙන යථාබතං නික්කිත්තෝ ඒවං නිරේ. හිසේ තිබ්බ බරක් අතහැරෙනවා වගේ. එතන කියන්නේ බර ලිහිල් වෙන කතාවක් නෙමෙයි. ඒ වේගය ගැන කියන්නේ හිසේ තියෙන බරක් අතහැරියා වගේ මෙහෙන් පන යනකොටම, මේ කය අතහැරෙනකොටම නිරේ පහළ වෙනවා. ඒ සැනින් පහළ වෙන චිත්තක්ෂණයක වෙනසයි තියෙන්නේ. චිත්තක්ෂණේ කියන්නේ අභිධර්මයේ විස්තර වෙන්නේ ඉතාම සියුම් කාලයක්. මේක අපිට මේ අපි සාමාන්‍ය කතා කරන මේ අසුරු සැනක් ගහන වෙලාවක්, ඉතාම පුංචි වෙලාවක්, එහෙම ගත්තත් අපිට මැන ගන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. එතකොට අපේ මේ කය අතහරිනකොට, මේ චුත වෙනකොටම ප්‍රතිසන්දි චිත්තය චිත්තක්ෂණයක් ඇතුළත සැනින් අපාය පහළ වෙනවා කර්මානුරූපී. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, ජානුසෝනි කෙනෙක් නිරේ වැටුණාට පස්සේ, නිරේ ගැන දේශන ගොඩාක් බුද්ධ දේශනාවල තියෙනවා, ඔබ අහලා ඇති ඔය දේවදූත සූත්‍ර වගේ දේශනා. එතකොට යම්කිසි කෙනෙක් එහෙම අපාය ඉපදුනාට පස්සේ එයාට මේ මනුස්ස ලෝකෙ දිහාවත් එයාගේ කලින් දරුවෝ නෑද ඇයි මොකද කරන්නේ ඒ අය මට පින්කම් කරනවාද අද මගේ හත් දවස නේද මං දැන් මැරිලා මාස 3යි නේද අද මගේ පින්කම නේද අද මගේ උපන්දිනේ නේද එහෙ පින් කරනවාද ඔය මොනවත් එයාට මේ හැරිලවත් බලන්න වෙලාවක් නෑ නිරේ වැටින්ච්ච කෙනා හැම මොහොතකම නිරිපල්ලං ඒ අකුසලයට අනුව ඒ අකුසලයේ ගෙවෙන තාක් කල් අපායි දුක් විඳිනවා ඒක මහා පුදුම දුක් සහිත අපායක් ඒ අපායවල් ගැන දේවදූත සූත්‍රයේ බාලපඬිත සූත්‍ර වගේ දේශනාවල බොහෝම දීර්ඝව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා එතකොට යම්කිසි කෙනෙක් නිරේ වැටිලා දුක් විඳිනවා නම් එතන පින් ගන්න පුළුවන් තැනක් නෙමෙයි ඔන්න පින් ගන්න බැරි එක තැනක් ඊළඟට මිය පරලව ගිය ඥාතිය උපදිනවා මැරිලා තිරිසන් ලෝකේ උපදිනවා අපි ගම් බලු පැටියෙක් වෙලා බලල් පැටියෙක් වෙලා එක්ක කොහේ හරි මොකෙක් හරි සතේ එළුවෙක් වෙන්න පුළුවන් ඌරෙක් වෙන්න පුළුවන් ඇහැට පෙනෙන නොපෙනෙන මේ සත්තු කොච්චර ඉන්නවද දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු මහන්තාවා මහත ශරීර ඇති සත්තු මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු රස්ස කුඩා සත්තු කෝමියෙක් වෙන්න පුළුවන් ඉතා පොංචි සතෙක් වෙන්න පුළුවන් අනුක ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්ත්වයෙක් වෙන්න පුළුවන් අමනුෂ්‍ය නෙමෙයි තිරිසංගත සත්ත්වය ගැන කියන්නේ තූලාවා වටකුරු හැඩයෙන් යුක්ත සත්තු දිඨාවා ඒ වද්දිඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තු එතකොට මේ කොහේ හරි සත්ත්ව ලෝකෙ යම් තැනක කර්මාන් රූපිය උපදිනවා එහෙම උපදින්න පුළුවන් බුදුහාඳුරගේ කාලෙත් ඔය සමහර බමුණු ගැන බුද්ධ දේශනාවෙම තියෙනවා මහා ධනවත් බ්‍රාහ්මණයෝ ඒ මරණයට පත් වෙලා ඒ තමන්ගේ සිටු මැදුරෙම බලු පැටියෙක් වෙලා ඉපදිච්ච සිදුවීමක් ගැන බුදුහාඳුරගේ දේශනාවල තියෙනවා සමහරු මිය ගිහිල්ලා මැක්කෙක් වෙලා ඉපදිච්ච ආත්ම ගැන තමන්ගේ දේපලවලට මේවට ආසාවෙන් ඒ ඉඩකඩම්වලම ඉපදිච්ච සමහර තිරිසං ආත්ම ගැන සඳහන් වෙනවා එතකොට අපි හිතමු තිරිසංගත සතෙක්. දැන් තිරිසන් සත්තුන්ට කෑම බීම උන් හොයා ගන්නවා. බල්ලෙක් නම් කොහේ හරි ඇවිදලා මිනිස්සු දෙන එකක් හරි මොනවා හරි කුණු කානුවක තියෙන දෙයක් හරි කුසගින්න නිවා ගන්න කනවා. කුරුල්ලෙක් නම් පියාඹගෙන ගිහිල්ලා ඒ තපන්ගේ කුසගින්න නිවා ගන්න ආහාරයක් කොහෙන් හරි හොයා ගන්නවා. ඊළඟට කැලේක ඉන්න සතෙක් නම් තව සතෙක් ගොදුරු කර ගන්නවා. ඔවුන්ට ගෙවල් දොරවල් කුරුල්ලෙක් නම් කූඩුවක් එක ගුහාවක් මොකක් හරි තමන්ට ඉන්න තැනක් තමන්ම ඒ සත්වයන්ට අනුරූපී ඔවුන් හදාගන්නවා. එහෙම නැතුව අපි පින් දෙනකොට ඔවුන්ට ඒ පිනට අනුව ඒව පහළ වෙනව නෙමෙයි. එහෙනම් තිරිසන් ලෝකෙ ඉපදිච්ච කෙනෙකුට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ජානුස්සෝනි කෙනෙක් මිය ගිහිල්ලා තිරිසන් අපායේ වැටුනොත් එතන පින් ගන්න පුළුවන් තැනක් නෙමෙයි. අභව්‍යයි. පින් ගන්න පුළුවන් ස්ථානයක් නෙමෙයි. එහෙනම් නිරේ ඉපදිච්ච කෙනෙකුට අපි මෙහි පින්කම් කරලා පින් දුන්නා කියලා ඒ ආත්මය තුල නිරේ දුක් විඳින කාලය යට පින් ගන්නත් බෑ. තිරිසන්ගෙන් අපාය ඉපදිලා දුක් විඳිනවා නම් ඒ වෙලාවේ අපි ආව සිහි කර කර පින් දුන්නා කියලා ඒ වෙලේ යට පින් ගන්න පුළුවන් තැනකුත් නෙමෙයි. ඊළඟට ඔය අසුරාපාය මහා සාගර අපි දන්නේ නැති වුණාට මේ මොහොතේ අපි දකින්නේ මොහොතේ ඉන්න ඔය පීනන මාළු මොහොතේ ඉන්න ඇසට පේන සත්තු ටිකක් ගැන විතරයි අපි දන්නේ. හැබැයි පින්වතුනි බුදුරජාන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා මහා සාගරය තුල තිමි තිමංගල තිමිර පින්දල නාග අසුර ගහන්දරව ඒ අමනුෂ්‍යයන්ගේ නම් ඒ තියෙන්නේ තිමි තිමංගල තිමිර පින්දල නාග ලෝකේ අසුර කියන්නේ එතන අපාය මහා සාගරේ මහ මොහොතේ දුක් විඳින සත්ත්ව කොටසක් ඉන්න අපායකට සතර අපායටයි අපි සතර අපායක පහම නිරය තිරිසං අපාය ප්‍රේත අපාය අසුර අපාය ඒක අපාය. ඔවුන්ටත් පින් ගන්න බැරි තැනක් ඒ. එතකොට ඊළඟට අපි හිතමු දැන් මේ දුගති පැත්තක තියලා manuss ලෝකෙම ඉපදුනා කියලා. ඔන්න කෙනෙක් මරණාසන්න මොහොතේ යා කරපු පිනක් මතුවෙලා පිනක් බලවත් වෙලා එයා මරණින් මත්තේ manuss මව කුසක පිළිසිඳ ගත්තා. සමහර වෙලාවට යා මැරෙනකොටම ඒ චිත්තක්ෂණේම මව කුසේම පිළිසිඳ ගන්න නොවෙන්න පුළුවන්. තමන්ට සුදුසු මව කුසක් ලැබෙන තෙක් ඔහු යම්කිසි ආත්ම භාවයක් ලබනවා. ඒක ඔය අභිධර්මයේ සමහර තැන්වල මේ දීඝනිකායේ තියෙනවා ගන්ධබ්බ කියලා විස්තර වෙනවා. හැබැයි මතක තියාගන්න එතන මේ ගන්ධබ්බ කියලා කියන්නේ කයක් නැති සිත විතරක් පවතින තැනක් නෙමෙයි. සාමාන්‍යෙන් ඔය ගන්ධබ්බ කියන එකට යම් යම් වාද විවාද බොහෝ කල් ඉඳන් අපේ ශාසනික ඉතිහාසෙ තිබිලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංස්කාරයෙන් තොරව තනිව පවතින විඥානයක් ගැන හරි, තනිව ගමන් කරන විඥානයක් ගැන හරි, තනිව වැඩෙන විඥානයක්, තනිව විපුල භාවයට පත්වෙන විඥානයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. මේක තියෙන්නේ සංයුත්ත නිකායේ බීජ කියන සූත්‍රය. එහෙමනම් අපිට පේනවා විඥානයක් යම් තැනක පවතිනවා නම් එතන තියෙන්නේ නාම රූපයන් එක්ක බැඳිච්ච විඥානයක්. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක්මයි රූප වේදනා සංඥා සංස්කාරات එක්ක බැඳිච්ච විඥානයක්. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක්මයි. එතකොට අපි ගමු මිය පරලව ගිය කෙනා තමන්ට කර්මාන් රූපිය සුදුසු මෞකුසක් ලැබුණාට පස්සේ මෞකුසේ පිළිසිඳ ගන්නවා. අපි හිතමු යා කාලයක් ඉඳලා මෞකුසේ වැඩලා දැන් පුංචි දරුවෙක් කියලා හිතමු. දැන් පොඩි ළමේ. දැන් එයාගේ පෙර ජීවිතේ නෑ දෑයෝ. එයා සිහි කරලා පින්දෙනවා අනේ අපේ අම්මා නැති වෙලා දැන් අවුරුදු 2යි. අපි ගම මේ ළමයා දැන් ඉපදිලා මාස ගාණක් කියලා හිතමු. අපේ තාත්තා නැති වෙලා දැන් අවුරුදු 5ක් වුණා. එක්ක අපේ සීයා, අපේ ආච්චි නැති වෙලා මේ අවුරුදු 10 15 කියලා අපි පින්කම් කරනවා. අපි යාව සිහි කරලා පින්දෙනවා. සමහර ලාවට ඒ දරුව අපේම නෑ දෑයෝ අතර කොහේ හරි ඉපදිලා ඒ ළමයාත් අපි වඩාගෙන යනවා කියලා හිතන පින්කම් වලට. එහෙම පින් දෙනකොට යාට අමුතුවෙන් කෑම බීම ගෙදර පහළ වෙනවද? එයාට වස්ත්‍ර පහළ වෙනවද? එයා දන්නෙත් නෑ මේ මං වෙනුවෙන් මේ කරන්නේ කියලා. සමහරට එයා ඉපදිලා ඒ නිසා මනුස්ස ලෝකේ ඉපදිලා නම් එයා ඒ කාලය තුල එයා වෙනුවෙන් කරන පින්කම් වලදී යාට ඒ පින් ලබාගෙන එතන ඒ පිනේ සූපත් වෙන්න පුළුවන් කමක් නෑ. ඊළඟට අපි හිතමු යා මරණාසන්න මොහොතේ තමන් කරපු පිනක් කුසලයක් බලවත් වෙලා සුගතිය යනවා, දිව්‍ය ලෝකේ යනවා. පින්තුනි එතනත් මතක තියාගන්න ඕනේ ධර්මයේ සඳහන් වෙනවා අකුසල් මැඩලන කුසල් කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සමහර වෙලාවට මොකද අපිට කෙනෙක් දිහා බලලා ආ මෙයා නම් බොහොම හොඳ උපාසකයා, මෙයා හරියට සීල් ගත්තා, මෙයා හොඳට පින් කරා, මෙයා නම් සුගතිය යන්නේ නැති කියලා අපි හිතනවා. සමහර ලාවට ගමේ ඉන්නවා, සමහර ලාට බේබද්දෙක් වෙන්න පුළුවන්, මිනිස්සු එක්ක රණ්ඩු වෙනවා, බොහොම සැර පරුස කෙනෙක්, දානයක් දෙන්නේ නැහැ, පිනක් කුසලයක් කරන්නේ නැහැ. හැබැයි අපි එහෙම කෙනෙක් ගැන ඇස් දෙකෙන් බලලා හිතනවා මේ මිනිහා නම් අපායමයි ඇත්තේ, ඔය මිනිස්සයා නම් දුගතිය ඇත්තේ, ඔය මිනිස්සයා ඉතින් කොහේ සුගතිය යන්නේ, අපි එහෙම හිතනවා. එතකොට ඒ හිතන්නේ අපි දන්න දේවල් වලට අනුව ඒ තියෙන සම්භාවිතාවයක් තියෙනවා, ඒක වැඩි ප්‍රතිශතයක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නනවා අපිට 100%ක් ඒ විදිහට කියන්න බෑ. මොකද අපි දන්නේ, අපි දකින්නේ, අපිට ඒ නුවණ නැහැ. අපිට තිබුණා නම් චුතූපපාත ඥානය, අපි හරියටම අන්න එහෙනම් අපි ඒ ඥාණයෙන් දැකලා ප්‍රත්‍යක්ෂ කරලා අපි අවබෝධයෙන්මයි ඒ දේ කියන්නේ. ඒ ඥාණයෙන් දැක්ක බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා සමහර අය අකුසල් කරගෙන පව්කම් කරගෙන ජීවත් වෙන අය. හැබැයි ඒ අයගේ ජීවිතයේ මරණාසන්න මොහොතේ පිනක් කුසලයක් බලවත් වෙනවා. එයාට මරණාසන්න මොහොතේ දීපු දානයක් සිහි වෙනවා. කරපු පින්කමක් මතක් වෙන. සමහරලාට මේ ජීවිතේ නොවෙන්න පුළුවන්. පෙර ජීවිතේ කරපු ලොකු පින්කමක් එයාට හිතට ඒ මොහොතට බලවත් වෙනවා. එක්ක කවුරු හරි මරණාසන්න මොහොතක ළඟ ඉඳගෙන බුදුගුණ ටික කියනවා. බුදුරජාණන් වහන්සේව සිහි කරගෙන බුදුගුණ මෙනෙහි කරා. ඒ මොහොතේ අර කරපු අකුසල යටපත් වෙලා අර බුදුගුණ සිහි කිරීමේ කුසලයේ බලවත් වෙනවා. ඔබ අහලා ඇතිනේ බුද්ධ දේශනාවල ධනංජානි කියලා බමුණේ නිරේ යන්නම කර්ම හැදිලා ගිනිදල් පෙනිපෙනි අපායේ නිමිති පහළ වෙච්ච මේ බමුණා මරණාසන්න වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ළඟට ගිහිල්ලා මේ බමුණට පිනක් තිබ්බා. සාරිපුත්ත හාමුදුරන්ගෙන් බණ ටිකක් අහන මරණ මංචකෙ සාරිපුත්ත හාමුදුරුව හිත පිහිටෝලා අකුසල් යටපත් වෙලා කුසල් වැඩෙන විදිහට දහම් දේශනකොට මරණාසන්න මොහොතේ හරි වැදගෙන බණ අහගෙන හිටියා. ඒ මොහොතේ හිත කුසලයේ පිහිටියා, පින බලවත් වුණා, මරණින් මත්තේ බඹලව ඉපදුනා. බ්‍රහ්ම ලෝකේ යන්න හිත සමාධිමත් වෙන්න ඕනේ. ඔහුගේ හිතේ ඒ වෙලාවේ මරණාසන්න වෙලාවේ මෛත්‍රී සිතෙන් හිතය පිහිටලා එකඟ වුණා මරණයට පත්වෙලා බ්‍රහ්ම දෙවි කෙනෙක් වෙලා බමලෝ පහළ වුණ. මේක තියෙන මජ්ඣිම නිකාය ධනංජානි සූත්‍රය, බොහොම ලස්සන දිග දේශනාව. නිරේ යන්න හිටපු කෙනෙක් මරණාසන්න මොහොතේ බමලව ඉපදිච්ච ආකාරය ගැන. ඒ නිසා අවසාන මොහොත තීරණාත්මකයි. ඒ නිසා තමයි අපි බොහෝ වෙලාවට දේශනාවලදී බණ කියනකොට මේ සදහැවතුම් බොහෝ පිරිසක් දැනුවත් කරන්න. අපි කාටත් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක තියෙනවා. දැන් ඔබේ ආච්චි සීයා වෙන්න පුළුවන්, ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, ඔබේ දරුවෙක් වෙන්න පුළුවන්, ඔබේ සහෝදරයෙක් වෙන්න පුළුවන්. කවුරු හරි ලෙඩ වෙලා මරණාසන්න වෙනකොට ඔබට දුකක් දැනෙනවා. අනේ මේ අය ජීවත් වෙලා ඉන්නකොට අපිට මෙහෙම උදව් කරා, මේ විදියට උපකාර කරා, අපිට මේ වගේ කාලෙ පිහිට වුණා, අනේ ඒ කෙනා දැන් අපිව දාලා යන්නේ යනවා කියලා දුකක් වේදනාවක් ඇති වෙනවා. ඒක සාමාන්‍ය, ඒක ලෝක ධර්මතාවය. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වෙන්නේ දුක්ඛ ආර්ය සත්‍යයට අයිති දෙයක්. ඒක ආර්ය සත්‍යයක්. පිය විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. හැබැයි ඒ දුක ඉදිරියේ බුද්ධිමත්ව කටයුතු කරන්නේ නැතුව සමහරු හූ තියනවා, ඔළුව ගහනවා, ඇඟට පනිනවා, මරණාසන්න කෙනාව බදා ගන්නවා, කකුල් එල්ලිලා එක්කෙනෙක් අඬනවා, අතේ එල්ලිලා තව කෙනෙක් අඬනවා, ඔළුව බදාගෙන තව කෙනෙක් අඬනවා. මේ මිනිස්සයාට මරණාසන්න වෙලාවේ පණ ගිහිල්ලත් නැත්නම් කොච්චර අසරණකමක් ඇති වෙනවද කියලා ඔබ හිතන්න. එතකොට ඒ වගේ වෙලාවක අර මරණාසන්න කෙනාට ආදරේ නාමයෙන් මේ ධර්මයන් නොදන්න ඥාතීන් වට වෙලා කරන්නේ හතුරුකම. ඔහුට ඒ වෙලේ පිනක් කුසලයක් සිහි කරගන්න අවස්ථාවක් නැති වෙනවා. හැබැයි කල්යාණ මිත්‍රයා ධර්මයේ දන්න කෙනා අඩුම ගානේ කනට කරලා බුදුගුණ ටිකක් හරි කරපු පිනක් කුසලයක්, එහෙමත් බලවත් වෙන්න දෙයක් නැත්නම් ඔබට මතක ඇති ඉස්සර මිනිසුන්ට පින් පොත් තිබුණා. එක්ක පින් පොත කියවුණු අඩුම ගානේ අන්තිම කාලේ ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා ළඟ ඉඳලා පිරිත් ටිකක් කියලා පිරිකරක් හරි අතගස්සලා පූජා කරවණු, ඇඳේ ඉඳගෙන හරි පිරිත් ටිකක් අහනෝ. එතකොට ආසන්න කාලේ මතක් වෙන විදිහේ පිනක කුසලයක හිත පිහිටවණු. එතකොට ඒ පින බලවත් වෙලා කරපු අකුසල යටපත් වෙලා සුගතිය යන්නත් පුළුවන්. අපි හිතමු සාමාන්‍ය කෙනෙක් මරණ මංචකේ එක්ක ලොකු පින් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. කාලයක් බුදුගුණ සිහි කරලා භාවනා කරලා මෛත්‍රිය වඩාගෙන හොඳට දම් පින්කම් කරගෙන හිටපු සත්පුරුෂයෙක් කියලා හිතන්. එයා මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා. එයා දැන් දෙවි කෙනෙක්. ඒ දෙවි කෙනෙක් වෙලා ඉපදුනේ තමන් කරපු පින බලවත් වෙලා, මරණ මංචකේ පිනක් බලවත් කරගෙන. ඒ පිනෙන් දැන් එයාට දිව්‍ය සැප සම්පත්, දිව්‍ය විමාන, දිව්‍ය භෝජන, දිව්‍ය සලුපිලි, දිව්‍ය රත, දිව්‍ය සේනා, එයාට බොහෝ සැප සම්පත් එහි පහළ වෙනවා. අර පිනේ විපාක නිසා පහළ වෙනවා. හැබැයි අපි දන්නේ නැහැ එයා කොහෙද ගියේ කියලා. අපේ ඥාතියෙක් නෝ, අපි දන්නේ නැහැ. අපි යා වෙනුවෙන් පින්කම් කරනවා. අපි මෙහි පාංශකූල දෙනවා, හත් දවසේ පින්කම් කරනවා, තුන් මාසේ පින්කම් කරනවා, අවුරුද්දේ පින්කම් කරනවා. අනේ අපේ මියගේ ඥාතියා කියලා අපි පින් දෙනවා. මතක තියාගන්න, අපි දෙවියන්ට පින් දෙන්නේ දෙවියන් අපේ පිනෙන් යැපෙන නිසා නෙමෙයි. දෙවියන්ට මේ අපේ පින නැත්නම් සමහරු හිතාගෙන ඉන්නවා එහෙම, ওই දෙවිවරුන්ගේ සෙල්ලම් ඔක්කොම තියෙන අපි පින් දෙන නිසා තමයි. අපි පින් දුන්නේ නැත්නම් යාලට ওই දිව්‍ය සැපත් නැහැ. අන්න එහෙම හිතන පිරිසක් ඉන්නවා. ඒක සම්පූර්ණ වැරදි මිත්‍යා දෘෂ්ටික අදහසක්. පින්වතුනි, දෙවිවරු කියන්නේ පින බලවත් වෙලා අපට වඩා සැපයක් විඳින පිරිසක්. හැබැයි ඒ අය පිනට කැමති, දන්නවා පිනේ විපාක නිසායි තමන්ට මේ දිව්‍ය සැප සම්පත් ලැබුණේ. ඒ නිසා පින් කැමති සම්මාදිට්ඨික දෙවිවරු, මිත්‍යා දෘෂ්ටික පිරිසකුත් ඉන්නවා තමයි, සම්මාදිට්ඨික පින් කැමති දෙවිවරු කෙනෙක් පින් දහම් කරලා කුසල් දහම් කරලා ධර්මානුකූලව ජීවත් වෙලා ඒ දෙවියන්වත් සිහි කරලා පින් දෙනකොට ඒ දෙවිවරු සතුටු වෙලා ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දෙවිවරු කතා වෙනවා, අනේ මනුස්ස ලෝකේ අසවල් අය මේ විදියට පින් දහම් කරනවා, ගුණධර්ම පුරනවා, ධර්මානුකූලව ජීවත් වෙනවා, අනේ ඒ අය අපිවත් සිහි කරලා අපිටත් පින් දෙනවා, ඒ අයට යහපතක්ම වේවා කියලා දෙවිවරු ආශිර්වාද කරනවා කියලා. එහෙනම් අපි දෙවියන්ට පින් දෙනකොට ඒකෙ පෙරලා ආශිර්වාද ආරක්ෂාව රැකවරණේ ලැබෙන්නේ අපිටමයි. පින් අනුමෝදන් කරනකොට ඒ පින් කැමති දෙවිවරු සතුටු වෙලා සාදුකාර දිදී ඒ පින් කරන අයට තව තවත් ආශිර්වාද කරනවා. එහෙම නැතු අපේ පිනෙන් දෙවියන්ට දිව්‍ය විමාන පහළ වෙනවවත් අපේ පිනෙන් ඒ අය එහෙ සැප විඳිනවත් නෙමෙයි. පින් කැමති අයට අපි පින් දෙනවා. දැන් මනුස්සයන්ට වුණත් මෙහෙමයි. දැන් අපි හිතමු මනුස්ස ලෝකේ ඉන්නවා පිනට කැමති සත්පුරුසය, කල්යාණ මිත්‍රයෝ බොහෝම පිනට කැමති. අපි පින්කම් කරලා අපි ඒ අයට අනුමෝදන් කරනවා. අනුමෝදන් කරනවා කියන්නේ ප්‍රේතයන්ට පින් දෙනවා වගේ එකක් නෙමෙයි. අපි ඒ අයට කියනවා අනේ මම මේ විදිහට දානයක් දුන්නා, හරි ලස්සනට අපි පින්කමක් කරා. එක්ක කියනවා අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා උදේ කිරි පිඩු පූජාවක් කරලා, අපි කප්රුක් පූජාවක් කරලා, මල් පූජා කරලා අපි හොඳට පින්කමක් කරා. ඔයත් ඒ පින් අනුමෝදන් වේ. දැන් පිනට කැමති සත්පුරුෂයා හදවතින්ම සතුටු වෙලා අනේ සාදු කොච්චර දෙයක්ද, මාත් ඒ පින් අනුමෝදන් වෙනවා සාදු සාදු කියලා අන්න ඒ පින සතුටෙන් තමන් අනුමෝදන් වෙනවා චේතනාව තුළ. හැබැයි ඒ මොහොතේ අර අපි මියගිය ඥාතියෙකුට පින් දෙනකොට ඔහුගේ කුසගින්න නිවෙනවා වගේ ඒ මොහොතේ මේ කිරිමි දෙනවා වගේ බලාගෙන ඉන්න ඇති ඔහුට විපාක ලැබෙන්නේ. හැබැයි ඒක තමන්ගේ ජීවිතේට ඒ පින් අනුමෝදන් වීම පිනක් හැටියට බලවත් වෙනවා. බුදුහාඳුරෝ පෙන්වුවා පත්ති දාන පින් දෙන එකත් පිනක්. පත්තානුමෝදනා කෙනෙක් කරන පින් දහම් දැකලා හදවතින්ම සතුටු වෙලා සාදුකාර දීලා ඒ පින් අපි අනුමෝදන් වෙනවා නම් ඒකත් පිනක්. එහෙනම් කාටද පින් ලැබෙන්නේ? අන්න ජානුස්සෝනි බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ විස්තර කරා, ජානුස්සෝනි මිය පරලොව ගිය ඥාතීන් අතර යමෙක් පින් අපේක්ෂාවෙන් ඉන්න ප්‍රේත අපායක ඉපදිලා ඉන්නවා. ප්‍රේත කොටස් ගණනාවක් තියෙනවා. ඒ ප්‍රේතයන් අතර සමහර ප්‍රේත නිජ්ජාම තන්නේක, පාංශු පිසාච, කුප්පි පාසික, ගූතකාදක කියලා අසූචි විතරක් ආග්‍රහණය කරන ප්‍රේතයෝ ඉන්නවා. කුණු පාස කියලා මලකුණුවල ඕජා උරාබන අසූචි මලමුට්ට මේවැන් කුසගින්න නිවා ගන්න උත්සාහ කරන ප්‍රේත කොටස් ඉන්නවා. සමහර ගොඩාක් විස්තර තියෙනවා මේ ප්‍රේතයෝ ගැන දේශනාව. අපි ඒ ඔක්කොම පැත්තක තියලා අපි ගමු. මේ ප්‍රේත කොටස් ගණනාවක් අතර පින් අපේක්ෂාවෙන් ඉන්න ප්‍රේතයෝ ඉන්නවා. අන්න ඒ අයට ධර්මයේ කියන්නේ පරදත්තූප ප්‍රේතයෝ, පරදත්තූප ජීවිත. ඒ අය හැම වෙලෙම හිතනවා අනේ අපේ ඥාතීන් අපිට දැන් පින් දෙයි, අනේ අපේ නෑදෑයෝ අපිව සිහි කරලා අපිට දැන් පින් දෙයි, අනේ අපිට පින් අනුමෝදන් කරයි අපේ දරු. එහෙම හිත හිතා කෙනෙක් දෙන පිනක් අනුමෝදන් වෙලා සුවපත් වෙන්න බලාගෙන ඉන්න ප්‍රේත කොට්ටාස ඉන්නවා. ප්‍රේත ලෝකෙ ඉපදිලා ඉන්න අනුන්ගේ පිනෙන් යැපෙන්න බලාගෙන ඒ විදි පින් ගන්න පුළුවන් තැනක ඉපදිච්ච ප්‍රේතයෝ. ඒ අයට තමයි පරදත්තූප ජීවීන් කියලා ධර්මයේ විස්තර වෙන්නේ. එතකොට අපි මිය පරලොවගේ ඥාතියා වෙනුවෙන් පින්කම් කරනකොට ඔහු ඒ පින් බලාගෙන සතුටු වෙනවා, සාදුකාර දීලා ඒ පින් අනුමෝදන් වෙනවා. ඒ අපි කරන පිනේ විපාකවලට අනුව ඔහුට සැප සම්පත් ලැබෙනවා. සැප සම්පත් කියන්නේ ඒක සදාකාලික දෙයක් නෙමෙයි මතක තියාගන්න. අපේ පිනේ විපාකය අනුවයි ඔහුට ලැබෙන ඒ සැප සම්පත් තීරණය වෙන්නේ. ඔහු අනුමෝදන් වෙන ප්‍රමාණය, ඔහුගේ හිතේ පැහැදීම, ඒ අනුව තමයි ඔහුට ඒක විපාක ලැබෙන්නේ. දැන් අපි හිතමු අපි ආහාර දානයක් දීලා පින් දෙනවා, සාංගික දානයක් දෙනවා. බොහෝ ආනිසංස ඇති පින්කම් සාංගික දානයක් දෙනවා. මිය පරලොවගිය ඥාතියා සිහිපත් කළ ඔහුට පින් දෙනවා. ඔහු ඒ පින් සාදුකාර දීලා සතුටෙන් අනුමෝදන් වෙනකොට අන්න ඔහුට කුසගින්න නැති වෙනවා. අපි පැන් පූජා කරලා පින් දෙනවා, පිපාසය සංසිඳෙනවා. ආහාර පාන පූජාවේ පිපාසි කුසගින්න සංසිඳිලා සාපිපාසා සංසිඳෙනවා. අපි සිවුරු පූජා කරනවා, පිරිකර පූජා කරන නැතිවැරි කෙනෙකුට ඇඳුම් පරිත්‍යාග කරලා පින් දෙනවා අපේ මිය පරලොවගිය ඥාතිය සිහි කරලා. එතකොට ඒ ප්‍රේතයන්ට පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න ඥාතියන්ට වස්ත්‍ර පහළ වෙනවා. ඒ අයට වස්ත්‍රාභරණ පහළ වෙනවා. එතකොට ඒ වගේ විමාන පහළ වෙනවා, වස්ත්‍රාභරණ පැම්පොකුණු. ඒ පිනේ පිනට අනුවයි ඒක පහළ වෙනවා. හැබැයි ඒ පින මතක තියාගන්න, පින කියන්නේ හැමදාම විපාක දිදී තියෙන එකක් නෙමෙයි. පිනේ විපාක ගෙවිලා අවසන් වෙන කාලයක් එනවා. අන්න ඒ පිනේ විපාක අවසන් වෙනකොට ආයෙමත් අර තමන්ගේ අකුසලී බලවත් වෙලා ඒ දුක් සහිත අකුසල විපාක ආයෙ මතුවෙලා ඒව විඳවන්න වෙනවා. ආයි කාලෙකට පස්සේ හරි තමන්ගේ දරුවෝ නෑදෑයෝ ඒ අය සිහි කළ පින් දෙනකොට ආයිත් ඒ පින් අනුමෝදන් වෙලා ඒ පිනේ විපාක බලවත් තියෙන තාක්කල් ඒ අයට ඒ සැප සම්පත් ලැබෙන. ඒක මේ වගේ. දැන් මම ඔබට උදාහරණයක් කියන ඔබට සාමාන්‍ය මේක තේරුම් ගන්න. ඔබ පාරේ යනකොට, හරි ගමනක් යනකොට ඔබ දකිනවා වයස කාච්චි කෙනෙ අපිද වයිස කාච්චි කෙනෙක් ඉන්න තැටිය අත්තියාගෙන පාර හිඟා කනවා. මේ ආච්චම්ම දැක්කගමන් ඔබට මතක්කිෙන වනේ අපේ අම්ම වගේ සමහට හිතෙන බලනේ මේ අපේ ආච්චි වගේමයි. එක්ක අපේ කවුරුහරි පුංචම්ම එක් හරි කවුරු හරි මතක් වුණ නැන්ද හරි මොක හරි කාවහරි කියල මතක්කෙනවා. අපේ ඉතම අපේ අපිට උදව් කරපු කෙනෙ හනේ මේ මට උදව් කරපු අපේ අර ගෙදර හිට පම්ම වගේන එහෙම මතක් දැන් තමන්ගේ මතක තියාගෙන අපි පින් දෙනකොට අපි මොකක් හරි අපිට කරපු උදව්වක් උප එහෙමනි අපි මතක් කරලා අපි අනුකම්පා සහගතව කෘතගුණ සලකලා මේ ඥාති සංග්‍රහයක් පින් දෙනවා කියන්නේ කෘතගුණ සැලකීම මිය පරලොවගේ ඥාතීන්ට කරන කෘතගුණ සැලකීමක් හැටියට අපි පින් දෙන්න. එතකොට අපි එහෙම හිතලා හනේ මේ මනුස්සයට උදව් කරන්න ඕන කියලා අපි ඔන්න අපි හිතමු අපි කෑම එකක් දෙනවා. අපි ගාව කෑම පැහැසලයක් තිබුත් අපි කෑම එක දෙනවා. දීලා අපි ආයි හිතනවා ආයි හැරලා ආයි හිතනවා අනේ මේ කීයක් හරි දෙන්න ඕන කියලා අපි ඇවිල්ලා අපි හිතමු රුපියල් 1000ක් දුන්නා කියලා. එහෙම සාමාන්‍යයෙන් දෙන්නේ කලාතුරකින් කෙනෙක් දෙනව නැත්තේ නේ. අපි හිතමු සමහරු නැති රුපියල් 2 දෙනවා. සමහරු රුපියල් 1000ක්ම දුන්නා කියලා. දැන් අර හිත ඇති වෙච්ච අනුකම්පාව මේ අපේ අම්මා වගේ ආච්චි වගේ නැන්දා වගේ මොකක් හරි එහෙම හිතලා රුපියල් 1000ක්ම දීලා කෑම එකකුත් දුන්නා. තවත් මොනව හරි තියෙනවා නම් බිස්කට් හරි මොනව හරි අපි ඒකත් දුන්නා. දීලා ගිහින් එන්නම් අම්මා කියලා යනවා. දැන් අපි හිතමු අර අසරණ අම්මා පාරේ ඉන්න මේ දුප්පත් අම්මා මේ ටික ලැබුණාට පස්සේ සතුටු වෙනවද නැද්ද? ලොකු සතුටක් එනවා. සමහර ලාවට තමන්ට මහ ලෝකයක් ලැබුණා වගේ අනේ අර මුදල් අර සමහර ලාට අර සල්ලි කොලේ අරගෙන ඉඹලා වැඳලා සාක්කුවේ දාගන්න අනේ පුතේ පින් සිද්ධ වෙනවා කියලා. දැන් හිතන්න ඒ ලැබිච්ච දෙයින් කොච්චර දවසක් කොච්චර කාලයක් ඒ සතුට ඒ අම්මට තියෙයිද? සමහරට අර බත් එක කහලා ඔන්න එක වේලකට කුසගින්න නිවා ගන්නවා. ආයි රෑ වෙනකොට ආයි බඩ කිනේනවා. දැන් අර අතර දීපු සල්ලි වලින් අපි ගම කෑම ගෙනහලා කෑවා කියලා. පහෝදාටත් උදේට දවල්ට රෑට කෑම එකක් උප්පරිම දවස් 2ක් 3ක් දවස් 3 4ක් යනකොට අර සල්ලි ඉවරයි. ආයි පරණ තැනට වැටෙනවද නැද්ද? වැටෙනවා. ඒ වගේ අපි මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙනකොට ඒ පිනේ ප්‍රමාණය අනුව ඒ අයට සැප සම්පත් පහළ වෙනවා. පැම් පොකුණු පහළ වෙනවා, පිපාසි සංසිඳෙනවා, ආහාර පාන පහළ වෙනවා. හැබැයි මේ පින ගෙවිලා ගෙවිලා ගෙවිලා අවසන් වෙනකොට ආයෙමත් කුසගින්න දැනෙනවා, ආයෙමත් පිපාසි දැනෙනවා, ආයෙමත් අර පෙර හිටපු අසරණ තත්ත්වෙටම ඒ ප්‍රේත අපාය වැටෙනවා. ඒ නිසා මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙනකොට නිතර නිතර පින්කම් කරන්න. පින්වතුනි මතක තියාගන්න ඔබ ඉන්න තාක්කල් ඔබේ මිය පරලොවගේ ඥාතීන් සිහි කරලා ඔබ පින් දෙයි. මේක මේ හැමදාම කෙරෙන එකක් නෙමෙයි. මේක තමයි ඇත්තම කතාව. සාමාන්‍ය කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ ඔබට ඔබේ ළඟම හිතවත් කෙනෙක් නම් අනේ අපේ අම්මා, අපේ තාත්තා, අපේ බාප්පා, අපේ සීයා, අපේ අර සම්බන්ධතාවේ මතක් කරගෙන අපි පින්කම් කරනවා. ඔන්න කොහොම හරි හත් දවසේ පින්කම මැරිච්ච ගමන් කොහොම හරි කලබලේ කරනවනේ. තුන් මාසේ පින්කම ලෑස්ති වෙලා සැලසුම් සහගතව හොඳට පින්කම කරනවා. ඊට පස්සේ අවුරුද්දේ පින්කමත් ගන්නවා. ඒකත් දානයක් දීලා එක්ක පිරිතක් කියලා ලොකුවට කරනවා සමහරු. ඊට පස්සේ අවුරුදු 5න් 10න් ඔහොම නිකන් ඈතට නිකන් යනවා. ඊට අමතරව ඉතින් ඔයින්ද හිට පන්සලට ගිහිල්ලා දාන ටිකක් දෙනවා. උපන්දිනයක් මොකක් හරි නැති වෙච්ච දවසක් සිහි කරලා. ඔය වගේ අපි හිතමු ඔබ දිගටම පින්කම් කරාම කියලා හිතන්න. හැබැයි ඔබ ඉන්න තාක්කල් ඔබේ මිය පරලොවගේ ඥාතිය සිහි කරලා පින් දෙයි. ඔබෙන් පස්සේ ඔබේ දරුවන්ගේ දරුවෝ පරම්පරා 2ක් 3ක් යනකොට මැරිච්ච ආච්චිලා සීයලාගේ නමක්වත් දන්නේ නැහැ පොඩියෝ. මේක තමයි යථාර්ථය. දැන් ඔබ පින් දෙනකොට අවංකවම ඔබ හිතන්න ඔබ ගෙදර පින්කමක් කරලා ඔබ ඔබේ මිය පරලොවගේ ඥාතීන් සිහිපත් කරලා පින් දෙනකොට ඔබ සිහි කරන්නේ ඔබට උදව් කරපු, ඔබත් එක්ක ළඟින්ම හිටපු, ඔබේ ජීවිතයට ගොඩාක් ලං වෙලා ඉඳලා මිය පරලොව ගිය, ඔබට ගොඩක් තදින් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැනෙච්ච ඔබේ ඥාතීන්ව තමයි ඉස්සල්ලා මතක් කරන්නේ. ඒ අයගේ නම් ටික තමයි මතක් කියලා ඒක ලියලා පින් දෙන්න. හැබැයි ඔබ දන්නේවත් නැ ඔබේ අත්තා මුත්තා කිත්තා පනත්තා මේ පරම්පරා ගානකට එහා නෑදැයි ඔබ දැකලත් නෑ දන්නෙත් නෑ ඒ අය මතක් කරන්නෙත් නෑ එහෙමයි හිටිය කියලාවත් අපි දන්නේ නෑ එහෙමනම් මතක තියාගන්න අද අපි මේ සිහිපත් කර කර පින් දෙන නෑදෑයෝ තව පරම්පරා දෙකක් යනකොට ඔබේ දරුවන්ගේ දරුවන්ට ඒත් ඔය වගේ අමතක වෙලා යනවා හැබැයි කෙනෙක් දුගතියකට වැටුනොත් අකුසලයක් බලවත් වෙලා ප්‍රේතපායකට වැටුනොත් අවුරුදු දහස් ගණන් ප්‍රේතපාය. සමහර ප්‍රේතයෝ ගැන තිනවා බුද්ධාංකුර ගණන් ප්‍රේත ලෝකෙ දුක් විඳිනවා සාපිපාසාවෙන්. ඒ අයට පින් දෙන්න කවුරුවත් නැහැ. ඒ අයව සිහිපත් කරන්න කවුරුවත් නැහැ. කිසිම ඥාතියෙක් නැදෑයෙකුට ඒ අය ගැන දන්නේවත් නැහැ. මතක් කෙන්නේවත් නැහැ. ඒක තමයි සංසාරේ භයානකකම. අන්නේ නිසා මේ මනුස්ස ලෝකේ අපි අවුරුදු 50ක් 60ක් 70ක් අද කාලේ උපරිම 100ක් හිටියා කියලා හිතන්න. බුදුහාමුදුරන්ගේ කාලේ අවුරුදු 120ක් සාමාන්‍ය ආයුෂ තිබුණේ. දැන් ඒ ආයුෂ අඩු වෙලා දැන් සාමාන්‍ය මිනිස්සෙක්ගේ ආයුෂ අවුරුදු 60යි 70යි 75යි ওই වගේ අතර. කලාතුරකින් කෙනෙක් අවුරුදු 80ක් 90ක් 100කට ආසන්න කාලයක් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඒත් වැඩිපුර ලෙඩ ගන්න එක තැන් වෙලා එක් තැන් වෙලා එක තැන මල මුත්‍ර කරන බොහෝ දුක් විඳගෙන බොහෝ දෙනෙක් ඒ අන්තිම කාලේ බොහෝ ආවිෂක් වින්දනය කර ජීවිතේ ඉන්නේ. එතකොට හැබැයි අපි අවුරුදු මේ අවුරුදු 100කට අඩු ආවිෂක් අද මිනිස්සු ජීවත් වුණාට මිය පරලව ගිහිල්ලා ඕපපාතිකව പ്രേත ලෝකේ උපදින പ്രേතයන්ගේ ආවිෂ සමහරු අවුරුදු දසදහස් ගණන් අවුරුදු ලක්ෂ ගණන් ප්‍රේතපාය සමහර බුද්ධාංකුර කීපයක් දැන් ඔබ අහලා ඇති අර බිම්බිසාර රජුරුවන් ගිඥාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කිරීම ගැන දේශනාවක් තියෙනවා තිරෝකුඩ සූත්‍රය කියලා බුද්ධ දේශනා අතර ඔබ ওই දේශනාව අහලා ඇති ඒකේ සඳහන් වෙන්නේ බුද්ධාංකුර හතරක් ප්‍රේත ලෝකේ මේ කල්ප 90කට පෙර නෑදෑයෝ ඊයෙ කල්ප 90ක්ම අපායම පැහිලා පැහිලා පැහිලා දුක් විඳලා දුක් විඳ විඳ අපායම දුක් විඳා පෙර බුද්ධ ශාසනයක බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරන සූදානම් කරපු දාන වස්තුවක් හොරා කාලා මංකොල්ල කාලා සාංගික දානේ මංකොල්ල කෑමේ විපාක කල්ප 90ක් අපායේ පැහි පැහි දුක් විඳා ඊට පස්සේ බුද්ධාංකුර හතරක් പ്രേත ලෝකේ പ്രേතයෝ හැටියට විඳෙව්වා කියලා කකුසඳ බුද්ධ ශාසනයේ තපායි පින් ගන්න බෑ කෝණාගමන බුදුහාඳුරු පහළ වුණා ඒ කාලේ പ്രേත ලෝකෙ පිං ගන්න බෑ සාපිපාසාවෙන් දුක් විඳා කාශ්‍යප බුදුහාඳුරු පහළ වුණා එතකොටත් අර പ്രേතයෝ තාමත් പ്രേත අපායෙම දුක් විඳිනු ගෞතම බුදුහාඳුරු පහළ වෙච්ච කාලේ තමයි අන්න තමන්ගේ කල්ප 90කට පෙර ඥාති සම්බන්ධයක් තිබ්බ බිම්බිසාර රජුරු වේලුවනේ හදලා මහා පිංකම් කරලා පින් දෙන වෙලාවේ ඔය පිං ගන්න බලාගෙන හිටිය අර പ്രേතයෝ ටික හැබැයි බිම්බිසාර රජුරුවන් මහා පින්කමක් කරලා වේලුවනේ පූජා කළා මහා දාන දුන්නාට රජුරුවන්ට ඥාතීන් සිහි කළා පින් දෙන්නේ දාමතක වුණා බලන්න සමහර කර්ම කියන්නේ සමහරුන්ට ලොකු පින්කම් කරනවා පින් දෙන්න අමතක වෙනවා අර ඥාතීන්ගේ අකුසල විපාකෙට ඒක අමතක වෙලා යන එදා අර ඥාති ප්‍රේතයෝ කලබල වුණා අනේ අපි අදවත් අපිට පින් ගන්න බැයි නම් කවදානම් අපි මේ പ്രേත අපායෙන් මිදෙන්නද කියලා රජ්ජුරුවන්ට දැනෙන විදිහට මාලිගාවේ යම් යම් කලබල කරා කියනවා එදා රාත්‍රී. රජ්ජුරුව පසුවදාම බුදුරජාන් වහන්සේ මුණ ගැහිලා මේ කාරණේ සිහිපත් කරනවා නී ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. ඊයේ දවසේ මං කොච්චර ලොකු පිනක්ද කරේ. මගේ රාජකීය උයන කොටි සෙනසුන් හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට සාංගිකව පූජා කළ මහා දම්පින්කම් කරා. නමුත් ඊයේ රාත්‍රී මං නිදාගන්න ගියාම මාලිගාවේ මහා භයානක හඬවල් සද්ද ඇහෙනවා. මගෙන් යම් වැරැද්දක් අඩුවක්වත් උනාද ඇයි මට මෙහෙම වුනේ කියලා ඇහුවා. ඒ විලී බුදුරජාන් වහන්සේ බුදු ඇසින් දැක්කා කාරණේ උන්වහන්සේ අවබෝධ කරගෙන රජ්ජුරුවන්ට කියන රජතුමනි රජ්ජුරුවන්ගේ කල්ප 90කට පෙර සංසාරික ඥාති පිරිසක් පින් ගන්න බලාගෙන හිටියා. රජ්ජුරුවන් ඊයේ කරපු මහා පින්කමේදී ඒ මිය පරලවගේ ඥාතීන් සිහිපත් කළ රජ්ජුරුවන්ට පින් දෙන්න අමතක වෙලා ඒ නිසා වුන් කලබල වෙලා ඔය යම් යම් සද්ද ඇති කරේ ඔබව දැනුවත් කරන්න. ඒ පින් ඉල්ලන්න පින් ගන්න බලාගෙන යෝන් ඒ දෙක කරේ. රජුරුවන් බුදුරජාන් වහන්සේ දීර්ඝ කතාවක් ඒ විස්තරේ කරාට පස්සේ රජතුමා බුදුහාඳුරන්ට වැඳලා කියනවා ස්වාමිනී එහෙමනම් හෙට දවසේ නම් දින හතක් බුද්ධ ප්‍රමුඛ සංඝයා මගේ නිවසට දානීයට මාලිගාවට වඩින සේක්වා. ඥාතීන්ට අනුග්‍රහ පිණිස දවස් හතක් මන් එක දිගට පින්කම් කරලා දම් පින්කම් කරලා ඒ අයට පින් අනුමෝදන් කරමි. බුදුරජාන් වහන්සේ ආරාධනා පිළිගත්තා. පිළි අරගෙන බිම්බිසාර රජුගේ ආරාධනාවෙන් එදා මාලිගාවේ දානීයට වැඩම කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානෙන් රජ්ජුරුවන්ට පේන්න සැලැස්සුවා ඥාති ප්‍රේතයෝ ටික පින් ගන්න බලාගෙන ඇවිල්ලා ඉන්න ප්‍රේතයෝ ටික බුදුහාඳුර අධිෂ්ඨාන කළා. අනිත් අයට පේන්නේ රජ්ජුරුවන්ට බුද්ධ අධිෂ්ඨානෙ පෙවුණා. ඇට සැකිලි වගේ ඇඟේ මස් කඩා හැලෙනවා, විරූපී වෙච්ච සමහර කුසගින්නේ පපුවට ගහගන්න, ඔළුවට ගහගන්නවා, බිම හැපෙනවා, විලාප දෙනවා. එක රොත්තර ඥාති පරම්පරාව. බුදුරජාණන් වහන්සේ වදා රජතුමනි, දානීය පූජා කරනකොට හිතන්න, ඉදම් මේ ඥාතී නං හෝතු, මේ දාන මේ පින මගේ සංසාරික ඥාතීට අනුමෝදන් වෙලා ඔහු සුවපත් වේවා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට පැන් පූජා කරද්දි හිතන්න, මේ පැන් පූජා කිරීමේ පින මගේ සංසාරික ඥාතීන්ට අනුමෝදන් වෙලා ඔහු සුවපත් වේවා. සිවුරු පිරිකර වස්ත්‍ර පූජා කරලා පින් දෙනකොටත් ඥාතීන් සිහි කරලා පින් දෙන්න. රජතුමා බොහෝම කරුණාවෙන් අනුකම්පාවෙන් අනේ මගේ සංසාරික ඥාතීන් කල්ප ගණන් සසර ඥාතීන් වෙච්ච මේ පිරිස සුවපත් වේවා කියලා එදා දානීය පූජා කරලා පින් දෙනකොට අර ඥාති ප්‍රේතයන්ගේ කුසගින්න සංසිඳිලා ආහාර පාන පහළ වුණා කියලා. පැම් පූජා කරලා පින් දෙනකොට ඔවුන්ගේ පිපාසි සංසිඳුණ පැම් පොකුණු පව පහළ වුණා වුණා. සිවුරු පිරිකර පූජා කරලා පින් දෙනකොට ඔවුන්ට වස්ත්‍ර පහළ වුණා, විමාන පහළ වුණා, සැප සම්පත් පහළ වුණා. දින හතක් මේ වගේ පින්කම් කරා. ඒ පින් බලවත් වෙලා ඔවුන් ප්‍රේතාත්මිනුත් අත මිදිලා පින් බලවත් වෙලා ඒ පින් අරගෙන සුවපත් වුණා කියලා සඳහන් වෙනවා. එතකොට ඊළඟට තමයි දැන් අපි ගමු මේ සමාජයේ තියෙන මේ පින ගැන තියෙන එක එක වැරදි අදහස්. සමහරු gedara පින් දෙන්න හොඳ නැද්ද කියලා අහනවා. නැත්නම් පාරට ගිහිල්ලා එක්ක කොහේ හරි එළියට ගිහිල්ලා පින් දීලා ආයෙට එන්නේ. ඒ නිසා මේ වගේ වැරදි අදහස්, වැරදි මතවාද පින්තුණි අපි පින් දුන්නා කියලා පින් ගන්න බලාගෙන ඉන කෙනා මේ ගිය අස්සේ නතර වෙනව නෙමෙයි. ඒ ප්‍රේතයා යොදුන් ගාහනක් ඈත හිටියත් වෙන කොහේ හරි ඉපදිච්ච කෙනෙක් වුණා. අපි හිතමු පිට රටක මැරිච්ච කෙනෙකුට අපේ නෑදෑයෙක් විදේශ රටක මිය ගිහිල්ලා අපි යා සිහිපත් කළ පින් දෙන්නකොට එයා ඇවිල්ලා මේ අපේ ගෙදරට රිංගගෙන නතර වෙනව නෙමෙයි. ඒ නිසා එයා කොහේ හිටියත් අනේ සාදු සාදු කියලා අපේ දරුවෝ, අපේ ඥාති, මගේ හිතවත්තු මං වෙනුවෙන් පින්කම් කරනවා කියලා ඒ අය ඒක අනුමෝදන් වෙනවා. මේ මිනිස්සු හැටියට අපි දකින්නේ දැන් අපිට තියෙන ඕලාරික කය. අපේ ඕලාරික කයත් එක්ක අපි සීමා වෙලා තින. අපේ ඇහැට පේන පරාසයක් තියෙනවා. අපේ කනට ඇහෙන ශබ්ද පරාසයක් තියෙනවා. අපේ මේ ශරීරයත් එක්ක මේ ඇස, කන, නාසය, දිව, කය, මනසත් එක්ක අපි දකින, විඳින මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු අපිට යම් සීමාවක් තුල අපි ඒවා දකින්නේ, අහන්නේ, විඳින්නේ. හැබැයි ඕපපාතික සත්වයන්ට ඒ අය චේතනාවත් එක්ක අරමුණු වෙන්නේ. අපි ඒ අය ගැන හිතලා පින් දෙන්න සූදානම් වෙනකොට ඒ සැනින් ඒ අයට අරමුණු වෙනවා. ඒ අය කොහේ හිටියත් ඒ දිහා බලාගෙන ඒ පින් ගන්න පුළුවන්. දැන් දෙවියරුන්ටත් එහෙමයි. අපිට ආයි දෙවියන් දිව්‍ය ලෝකේ හිටියත්, යොදුන් ගණන් ඈත දිව්‍ය තලයක හිටියත්, අපි දෙවියනුන්ට අපි කරපු පින්කම් සිහි කරලා පින් දෙනකොට ඒ අය කොහේ හිටියත් ඒ අය සාදුකාර දීලා සතුටින් ඒක අනුමෝදන් වෙයි. මේ ඕපපාතික සත්‍යයන් හා ඕපපාතික සත්‍යයන්ගේ ස්වභාවය අප සාමාන්‍ය පෘථජන මිනිස්යාට මේක ගැටලුවක් තමයි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මහණෙනි, මිත්‍යා දෘෂ්ටියට අයිති වෙන, නියත මිත්‍යා දෘෂ්ටියට අයිති වෙන එක කාරණයක් තමයි ඕපපාතික සත්‍යයන් ලෝකේ නැත කියලා යමෙක් දෘෂ්ටියකට එනවා නම් ඒක නියත මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා සම්මා දිට්ඨිය ඇති වෙච්ච කෙනා තමයි ඕපපාතික උපත පිළිගන්නේ. දැන් සමහරු පිළිගන්නේවත් නැහැනේ. සමහරු හිතනවා දිව්‍ය ලෝක අපාය ඔක්කොම තියෙන්නේ මෙහි කියන කොටසකුත් ඉන්නවනේ. කෙනෙක් හොඳට වාහනයක සැපස ලස්සන්ට ඇඳලා පැලඳලා සැපවත් ජීවිතයක් ගත කරන මිනිස්සෙක් දැක්කොත් භෞතික වශයෙන් එයා ඇතුලෙන් විඳවනවා වෙන්න පුළුවන්. පිටින් පේනවා ලස්සනට ඉන්නවා, ලස්සන යාන වාහන තියෙනවා, සල්ලි අතේ තියෙනවා, දේපල තියෙනවා. දුප්පත්ම අසරණ මිනිස්සෙ සමහරු ධර්මයේ දන්නේ නැතිකම මේ දුප්පත්කම නෙමෙයි. කෙනෙක් එයා දිහා බල්ලා හිතනවා ආම් බලාපල්ලා ඔන්න දිව්‍ය ලෝක, ඔයිට වඩා ලෝකයක් නෑ කියන එක මිත්‍යා දෘෂ්ටියක්. සමල්ලාට දුක්විදින අසරණ අන්ත දුක් මනුස්සලෝකේ අපායවලලෝගේ දුක්විදින මිනිස්සු ඉන්නවා. එහෙම කෙනෙක් දිහා බල්ලාහම් බලාපල්ලකෝ, ඔයිට වඩා අපායක් නෑ කිය. ඒ දෘෂ්ටියට ආවොත් මතක තියාගන්න වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටියකට. ඕපපාතික සත්වයන් නැත කියලා දෘෂ්ටියකට ආවොත් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ප්‍රේතාපායවල, නිරේවල් අපි ඇස් දෙකෙන් දැක්කේ නැති වුණාට ඒවා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරලා අපිට පෙන්නපු දේවල්. හැබැයි ඒක අපිට දැක ගන්න පුළුවන්. ඒ දැක ගන්න පුළුවන් විද්‍යාත්මක උපකරණකින්වත්, දුරේක්ෂකින්වත්, ගිහිලා කාගෙන් හරි දේවාලකින් පේනයක් අහලවත් නෙමෙයි. අපිට ඒක දකින ක්‍රමේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ භාවනා කරන්න. භාවනා කරලා හිත එකඟ කරගන්න. සමාධිය උපදවා ගන්න. සමාධිය දියුණු කරලා බුදුරජාණන්

නෙමෙයි මේ ශාසනය තුළ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා මහ රහතන් වහන්සේලා මාර්ගඵල ලාභී බොහෝ පිරිස ඒ ධර්ම මාර්ගය වඩලා ඒ ඒ ඥානයන් ප්‍රත්‍යක්ෂ කරගෙන ඒවා අවබෝධ කරගෙන ඒවා දැක්කා. ඒ නිසා ඒ සද්ධාව කියන එක මේ ලෞකික සම්මාදිට්ඨියට එනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. කර්ම කර්මඵල විශ්වාසේ පින්පව් ගැන විශ්වාසේ ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා තමයි ඕපපාතික උපත පිළිගන්නේ. අන්න ඒ නිසා හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙන මේක මේ ප්‍රායෝගික මේක ධර්මානුකූලව අපිට සූත්‍රකින් බුද්ධ දේශනාවකින් ගලපන්න බැරි වුණත් මිය පරලව ගිය ඥාතීන්ට ගෙවල් දොරවල් වල පින් දෙනකොට මතක තියාගන්න අපි ලොකෝ පිනක් කරපු වෙලාවක පින් දෙන්න. නම් කිය කිය අඬ ගහලා හරි නමක් කතා කරලා හරි පින් දෙනකොට අපි ගෙදර අපි හිතමු ස්වාමීන් වහන්සේලා වඩම්මලා දානයක් දෙන. අන්න ලොකු පිනක්. ගෙදර බණක් කියන අන්න ලොකු පිනක්. යා වෙනුවෙන් කරපු පින්කම. එතකොට ඒ වගේ ගෙදර හරි පිටදී හරි පන්සලට ගිහිල්ලා හරි ලොකු පින්කමක් කරලා ඒ පිනෙන් එයාට සැපවත් වෙන්න පුළුවන් පිනක් කරපු වෙලාවක අපි යාව සිහිපත් කරලා පින් දෙනවා. සමහර වෙලාවට අපි අර හිතේ දුක ආදරය ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක කෙනෙකුට දැනෙන්න පුළුවන්. හැබැයි යා පින්කමක් කරපු පින්කමකුත් නැ උදේ නැගිටලා දත් මදින්න කොටත් අනේ අපි නැති වෙච්ච තාත්තා මේ පින් අරගෙන සුවපත් වේවා. මොකද්ද පින් අර දත් මදින එකද? මූණ හොදන කොටත් හිතනවා. නාන කොටත් පින් දෙනවා. බත් කන කොට පිඟාන ගත්තකම මතක් වෙනවා. අනේ තාත්තා කොහේ ඉන්නවද දන්නේ නැති වෙච්ච ආච්චි කොහේ ඉන්නවද දන්නේ බාප්පා කොහේ ඉන්නවද දැන් මතක් කියලා පින් දෙනවා. ගේ අතු ගන්න කොටත් පින් දෙනවා. රෙදි හොදන කොටත් පින් දෙනවා. පුටුවේ වාඩි වෙලා ඉන්නකොට මතක් වෙනවා. වාහන යනකොට මතක් වෙනවා. එතකොට මේ වගේ මේ දවස ගානේ සිහි කර කර කන බොන වෙලාවටයි වැසිකිළියේ ඉන්නකොටයි මිදුලාතු ගන්නකොටයි මකුළු දැල් කඩනකොටයි මේ මියගේ ඥාතීන්ව සිහිපත් කර කර හැම වෙලෙම නම් කී කී අඬ ගගහ පින් දෙන්න ගියොත් අන්න ඒක නම් වදයක්. දැන් අපි හිතමු ඕනම කෙනෙකුට නිතර කතා කර කර අඬ ගගහ එන්න කී කී කරපු පිනකුත් නැතුව ඒක යාටත් කරදරයක් වදයක්. ඒ නිසා මතක තියාගන්න අවබෝධයෙන් පින් කරනකොට හැම වෙලාවෙම අවබෝධයක් තුල පින් කරන්න. ඊළඟ දේ තමයි අපි මිය පරලෝකයේ ඥාතීන්ව සිහිපත් කළා නම් වශයෙන් පින් දෙනවා වගේම හැම වෙලාවෙම පින් දෙනකොට සංසාරගත පින් අපේක්ෂාවෙන් ඉන්න යම් තාක් ඥාතීන් ඇද්ද ඒ අයත් මේ පින් අරගෙන සුවපත් වේවා කියලා එහෙම කියලා පින් දෙන්න. පින්තුනි මේ ජීවිතේ අපි සමහරලාවට අපේ අම්මා ගැන හිතලා පින් දුන්නට අම්මා දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්. සමහරලාවට ඔබේ මියගිය තාත්තා ආයි මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නවා වෙන්න පුළුවන්. සුගතියක ඉන්නවා වෙන්න පුළුවන්. එයා පින් ගන්න අවශ්‍ය නැති හොඳ පින් බලවත් වෙච්ච ආත්මික ඉපදිලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි පෙර ජීවිතේ ඊටත් කලින් ජීවිතේ ආත්ම ගණන් ඔබේ අම්මවරු වෙච්ච අය පෙර සංසාරේ ඔබේ පියවරු වෙච්ච අය ඔබේ ඥාතීන් වෙච්ච අය බුදුරජාණන් වහන්සේ අර ජානුස්සෝනි බමුණට කියනවා. එතකොට මේ බමුණට මේ කතාව කියනකොට ඒ දේශනාවේ තියෙනවා බමුණ ඔහුට හිතෙනවා අනේ ඉතින් එහෙමනම් අපි ඒ දෙන පින් ගන්න බැරි වුණොත් ඒ පින් අහක යනවද කියලා. ඔහු ඒ ප්‍රශ්නේ ආයෙමත් අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මිය පරලෝකයේ ඥාතීන්ට පින් දෙද්දි ඒ ඥාතියා එහෙනම් පින් ගන්න බැරි සුගතියක හරි වෙන තැනක හරි ඉපදිලා නම් ඒ දෙන පින් අහක යනවද කියලා හැබැයි අන්න එතනදී බුදුරජාණන් වහන්සේ විස්තර කරා ජානුස්සෝනි මේ දීර්ඝ සංසාර ගමනේ අපේ ඥාති වෙච්ච අය පින් ගන්න බලාගෙන ඉන්න පිරිස මෙපමණයි කියලා සීමා කරන්න බෑ. ඒකට හේතුව අපි මේ ජීවිතේ අලුතෙන් පහළ වෙච්ච පිරිසක් නෙමෙයි. දීර්ඝ සංසාර ගමනේ අම්මා නොවෙච්ච කෙනෙක් හොයන්න නෑ කියලා අනමතග්ග සංයුක්ති පෙන්වයි. අපිට තාත්තා නොවෙච්ච කෙනෙක්, දරුවෝ නොවෙච්ච කෙනෙක්, සසරේ ඥාති නොවෙච්ච කෙනෙක් මේ සංසාර ගමනේ දිහා බලනකොට හොයන්න බැරි තරම් දීර්ඝ සසර ගමනක ඉපදෙමින් මැරෙමින් ආපු පිරිසක් අපි. ඒ නිසා අපේ පින් ගන්න බලාගෙන ඉන්න සංසාරික ඥාතීන් සසරේ අපිට දෙමව්පිය වෙච්ච පිරිස මෙපමණයි කියලා සීමා කරන්න බෑ. ඒ නිසා පින් දෙනකොට සියලු සංසාරගත ඥාතී මේ පින් අරගෙන සුවපත් වේවා කියලා පින් දෙන්න. ඊළඟට ගාථාව කියලා අර ධම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතකෙන මේ ගාථාව කියලා පින් දෙන්න. ඒක gedara පින් දුන්නා කියලා මේක මේ ගෙයි පින්ද එහෙම එකක් කොහෙවත් නැහැ. ඔබ බුදුන් ඇඳලා මල් පූජා කරලා පින් දෙන්නකොට දෙවියන්ටත් ගාතාව කියලා මිය පරලෝකේ ඥාතීන්ටත් පින් දෙන්න. ඒ විදිහට

0: පින් දහම් කරන්න, කුසල් දහම් කරන්න, මිය පරලවගේ ඥාතීන් සිහි කරලා පින් දෙන එක පින්වතුනි යුතුකමක්, ඥාති ධර්මයක්. සිංගාලෝවාද සූත්‍රය බුදුහාමුදුර පෙන්වුවා දරුවන්ගේ යුතුකමක් තමයි තමන්ගේ දෙමව්පිය ඥාති මිය ගියාට පස්සේ ඒ අය සිහි කළ පින්කම් කිරීම. තිය නිසා සම්මා දිට්ඨියෙන් යුක්තව බුද්ධිමත්ව පින් දහම් කරන්න. එක එක සමාජයේ එක එක්කෙනා එක එක දේව ආහා හොඳ නෑ, එයා දන්නෙත් නෑ ඇයි ඒ හොඳ නැත්ති කියලා. එක එක මතවාද මිත්‍යා දෘෂ්ටික අදහස් සමාජි පුරාම පැතිරිලා කාලයක් යනකොට මිනිස්සු ඒ බොරු ඇත්ත කියලා හිතාගෙන ඒක පරම්පරාවෙන් කරේ තියාගෙන අරගෙන යනවා. තේ නිසා අපි හැම වෙලාවෙම මේක ධර්මයට එකඟද නැද්ද කියලා තේරුම් අරගෙන අවබෝධයෙන් පින්දහම් කරන්න දක්ෂ වෙන්න. ඉතින් ඔබ හැම දිනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල සද්ධාදී පින්දහම් බලවත් කරගෙන දාන ආදී පින්කම් සිදු කරමි. දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දස පුණ්‍යක්‍රියා ආදී පින්දහම් බලවත් කරගෙන උතුම් ධර්මීම දියුණු කරගන්න, ධර්මීම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබරදායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 47 15 077 60 40 160 දුරකථන අංක මගින්ද 071 80 27 197 WhatsApp අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු ද

0: පින්දත. අනුන්ගේ රළුපරළු කතා, අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.
1: සුදුල ගුවන්විදුලිය සිංහයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

පස්වරු 7යි 30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

ලොවැති සියල්ල ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත් වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම්

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය
1: සුදිල ගුවන්විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ.

කාරුණික පින්වතුනි, ඔබගේ ජීවිතයට වැදගත් දහම් කරුණක් එකතු කරන්නට අදහස් කරන මොහොත. පංචපුත්‍ර කාදක ප්‍රේතියගේ කතාව. සැවැත්නුවර ආසන්නයේ එක්තරා ගම්මානයක භික්ෂූන් වහන්සේලා 8 නමක් වැඩ සිටිනවා. මේ භික්ෂූන් වහන්සේලා මේ පංචපුත්‍ර කාදක ප්‍රේතියව එක දවසක් දකිනවා. පිඟුතුනි, මේ ප්‍රේතිය ඊටාම විරූපීව දුගඳ හමන ශරීරයක් ඇතුව, එවැගේම හාත්පස මේ දුගඳ හමන ශරීරයේ පණුව වැගිරෙමින්, එවැගේම මැස්සන් පිරෙමින්, නොඑක් ආකාරයේ සෙම්සොටු වලින් පිරෙමින්, නොඑක් ආකාරයේ විරූපී වූ ස්වභාවයෙන් කටයුතු කරනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, පංචපුත්‍ර කාදක ප්‍රේතිය කියලා කියන්නේ උදෑසනට දරුවෝ 5 දෙනෙක් වදනවා. ඒ වදන දරුවෝ 5 දෙනාම එවෙලේම කාල දානවා. සාදුකින් පෙළෙන හේතුවෙන් එවෙලේම ඒ දරුවෝ 5 දෙනාම කනවා. ඒ වගේම සවසටත් දරුවෝ 5 දෙනෙක් වදනවා. අර විදිහටම ඒ දරුවෝ 5 දෙනා කනවා. බලන්න පින්වතුනි, කරපු අකුසල කර්මය කොච්චර බරපතලද කියලා. බොරුවක් කියලේ බොරුවට දිවුරලා බොරුව කියනවා. සමහර වෙලාවට ඔබත් ඒ විදිහට සිදු කරන්න පුළුවන්. ඔබේ ඇති යම්කිසි වරදක් ඔබ සිදු කරලා ඒ වරද වහගන්න ඔබ සමහරක් වෙලාවට දිවුරා පොරොන්දු වෙන්න පුළුවන්, මම මෙහෙම වරදක් සිදු කරේ නෑ කියලා. පිඟුතුනි, ඒක මහා බරපතල ක්‍රියාවක්. මේ පංචපුත්‍ර කාදක ප්‍රේතිය මෙහෙම වීමට හේතුව කුමක්ද? මේ භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රේතියගෙන් විමසනවා. විමසනකොට පිඟුතුනි ඇයි කියනවා, මම ජීවත්ව ඉන්න කාලයේදී ස්වාමී පුරුෂයාගේ අනිත් බිරිඳට දරුවෝ ලැබෙන්න ඉන්නවා. ඒ දරුවෝ ලැබෙන්න ඉන්න අවස්ථාවේදී ඒ කුස තුළදීම ඒ දරුවෝ මම විනාශ කරා. ඒක ස්වාමියා දැනගෙන මගෙන් ඇහුවා. නමුත් මම කිව්වා කවදාවත් මම එහෙම දෙයක් සිදු කරේ නෑ කියලා. මම දිවුරල පොරොන්දු වුණා. මම කිසිම දවසක ඒ වගේ ක්‍රියාවක් සිදු කරේ නෑ කියලා මහා බොරුවක් කීවා. එහෙම ක්‍රියාවක් මම සිදු කරා නම් ස්වාමීනි, මම මරණින් මතු ප්‍රේතියක් බවට පත් වෙලා මම වදන දරුවන්, මම බිහි කරන දරුවන්ම කන ප්‍රේතියක් බවට පත් වෙන්නේ කියලා පොරොන්දු වුණා. පින්වතුනි, අකුසල කර්මයේ ප්‍රතිඵලය නොදැන කළා. බලන්නේ අකුසල කර්මය සංසාරේ පිටුපස්සෙන් ගමන් කරා. ඇය ඒ ආත්මේ මහා ප්‍රේතියක් බවට පත් වෙලා තමන්ගේ දරුවන්ම අනුභව කරන තත්ත්වයට පත් වුණා. එනිසා පින්වතුනි, ඔබට කියා දෙන්නේ ඔබේ ජීවිතයෙන් ඔබ අවබෝධයෙන් වෙන්නට පුළුවන්, අනවබෝධයෙන් වෙන්නට පුළුවන්. ඔබ විසින් මේ ක්‍රියාව සිදු කරනවා ඇති. එනිසා මේ පුංචි දහම් පදය අහලා ඔබේ ජීවිතයෙන් ඒ ක්‍රියාව ඈත් කරගන්න. බොරුවක් කියන විට ඒ කියන්නේ බොරුවක් කියන කාරණාව මනසින් අවබෝධ කරගෙන ඔබ ඒකින් ඈත් වෙනා පිංගුතුනි දහම් මාවතේ ගමන් කරන්නට උත්සාහවන්ත වන්න. තෙරුවන් සරණයි.

පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුට වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුට වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුට වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.

0: cubano Petolina.
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ගන්නත්බෑ කාසිවලට දෙන්නත්බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසි ඇති අයළඟ බොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවලට ගන්නත්බෑ කාසිවලට දෙන්නත්බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසි ඇති අයළඟ

ගන්න ඕන මල්ලහුරක් තියන අතින්. කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ, මනුස්සකම මිනිස්සුනේ. කාසිවාසි ඇති අය ළඟ කොහොම හිඟයි ගන්නට නෑ, මනුස්සකම මිනිස්සුනේ. කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්න

0: පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා ඇති. ඒ ලෞතුරු ධර්මයයි. ධම්මපදය යම්.
1: සොතිර කුවන් පෙතලියා.

0: පින්වත. හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාත් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි ධම්මපදය යම්.
1: සොතිර කුවන් පෙතලිය.

0: ලෝකයෙහි බුදුවරයෙකු පහළ වන්නේ ඊටමත් කලාතුරකිනි. එසේම මිනිස්සුත් භාවය ලබා ගන්නේද ඉමහත් දුකකිනි. සසර දුක් දුරලීම සඳහා අනිවාර්යයෙන් මිනිස් ආත්ම භාවයක් ලබාගෙන නිවන් දැකිය යුතුය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.
1: සුදිල ගුවන් විදුලියේ

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

0: සුදු ලැබුවන් සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පින්දත. අනුන්ගේ රළුපරළු කතා, අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය කුප්පවග්ගය.
1: කුජුත්තරා දාසියක් වීමට හේතුව. පින්වතුනි, කුජුත්තරා මේ දාසිය බොහෝ ධර්ම කතික දාසියක් බවට පත් වෙලා සිටියා. කාන්තාවක් බවට පත් වුණා. නමුත් ඇය ආත්මභාව 500ක් පුරාවට දාසියක් වීමට පුංචි අකුසල කර්මයක් කරගත්තා. ඒ අකුසල කර්මයේ කුමක්ද? සමහර වෙලාවට එය ඔබ නොසිතා, ඔබ එහි තිබෙන බරපතලකම නොදැන සිදු කරගන්නට පුළුවන්. ඇය එක දවසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටු දියණියක් වෙලා ඉපදුනා. මේ සිටු දියණියට රහත් සාමණේර තෙරණියක් සිටියා. ඇය සමඟ බොහෝම ලෙංගතුභාවයෙන් තමයි මේ රහත් සාමණේර තෙරණිය සිටියේ. එක දවසක් සිටුමාලිගාවට මේ රහත් සාමණේර තෙරණිය වැඩම කළා. වැඩම කරාම මේ සිටු දියණිය කියනවා, අන්න අතන තියෙන මගේ රන් ආභරණය අනේ මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා. අර මේස උඩ තියෙන මගේ රත්තරන් ආභරණය මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා අර රහත් මෙහෙණින් වහන්සේට කීවා. ඒ රහත් මෙහෙණින් වහන්සේ ඒ ගෙනල්ල දුන්නා. අන්න ඒ රහත් මෙහෙණින් වහන්සේට කියලා ඒ කාරණාව සිදු කරගත්ත හේතුවෙන් තමයි පින්වතුනි ආත්මභාව 500ක් ඇයට දාසකම් සිදු කරන්නට, වැඩකාරකම් සිදු කරන්නට සිදු වුණු මහා අකුසල කර්මය. ඔබේ ජීවිතේනුත් ඔබ සමහර වෙලාවට පන්සලට ගියහම, වෙහෙරට ගියහම භික්ෂූන් වහන්සේට අණ කරලා භික්ෂූන් වහන්සේගෙන් එහෙම දෙයක්, එහෙම වැඩක්, යම් කිසි දෙයක් සිදු කරගන්නට උත්සාහවන්ත වෙන්නට පුළුවන්. ඔබ සමහර වෙලාවට එහෙම සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. පින්වත්නි, එහි මෙහි සඳහන් වන ආකාරයට මහා අකුසල කර්මයක් සිදුවන බව අවබෝධයේ තබාගෙන ක්‍රියා කරන්න. තෙරුවන් සරණයි.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගේ.

ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියනා දේ අසන්න. පවට පැහැදී පවුකරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්නටය.

0: පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: මුනිවරින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.

සුදු ලගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

කැමැත්තින් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවක්
1: සොතිර කුවන් පෙතලිය.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ

පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සුසු දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය
1: මහන්සේ වැඩසලසා දෙන සිරිත් මල්දන බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇතිවෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා

0: පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සිදිලකුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.
1: සොතිර කුවන් පෙතොලිය.

0: සුදු ලගුවන් බුද්ධිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාවක්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකල්ප

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරයි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරයි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමක

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදාකර

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.

අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්න

සතිය සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුද්දි ලඝුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

0: ප්‍රඥාවේ තොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
0: සුදුල

වෙලාවෙදී මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරන්න කැමති සතිය දිනවල පස්වරු 2:00 to 4:00 දක්වා සුදුලා radio.lk ඔස්සේ විකාශය වෙන මියුරු හින්දි කීතාවලියත් සමගින් එකතු වන්නට කියලා. හින්දි සිනමාවේ දැවැන්ත චරිත, ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූප රාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙනවා ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රසවිඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා.

0: පින්වත. කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය උප්පවග්ග
1: මල් පූජාවේ ආනිසංස පින්වතුනි පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල්පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වුණ බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේට තියුත්පල මාලිය හාමුදුරුව උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නෑ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දෙව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙමේ පින්වතුනි 500 වතාවක් සක්කිති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රය වී තිබෙනවා. බලන්න පින්වතුනි හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකී බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකී බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ අනුභවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දෙවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක් ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරීම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යදාගෙන පූජා කළා. පින්වතුනි ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දෙවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබෙලා තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත්ව ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හිම පින්වතුනි අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍ර වීම. උසස් කීර්ති ප්‍රශංසා ඇත්තෙකු බවට පත්වීම. සෑම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම. ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු බවට පත්වීම. සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම. කායික සුවය, මානසික සුවය, චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස, සුවන මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා. ඔබත් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න. බුදුහාමුදුරුව කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න. තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විත වූ සිතුවිලි ඇති කරගෙන උතුම් බුදුගුණ සිහිපත් කරගෙන පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න. එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳින තෙක් ගස උඩ පළ රස විඳිමින් සිටියා බඳුය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත පව් කරන්නා මෙලොවත් සෝක කරයි, ඒ වගේම පරලොවත් සෝක කරයි, දෙලොවම සෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා

0: පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යම
1: සොතිර කුවන් පෙතලිය.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා. ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යමකවත්

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

පාඩුවලින් දිනපතා 500 රුපියල් සිට 500 රුපියල් දක්වා පුංචි ඔබවැන්නේ සුදුල ගුවන් විදුලිය පිළිමු කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

0: ഒപ്പമാവ് സലക്കിൽ നിവനട്ട് കറുണുവാൻമേ പമാവ് നുസലക്കിൽ മരണയട്ട് കറുണുവാൻമേ എഹയിൻ പിങ്വത്ത് നുപമാ ഊവോ നുമെറി പമാ ഊവോ മലവും വെനിയ ധമ്മപദയ അപ്രമാദ വർണ്ണ
1: සුවන පැන් ඉසීමේ ආනිසංස විපස්සේ බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සේ බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පිය කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුන් උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට මාර්ගයේ දෙපසට සද්ධාවෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පිංගුතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝකීය නම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුව එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුව සුවඳ පැන් කලයක් ගෙනමිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි මුලින් සඳහන් කළ ආදී වශයෙන් මානිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ළඟමින් කිසිම කරදරයකින් බාධාවකින් ශෝකයකින් ලතවීමකින් තොරව ජීවත් වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනව. ඊට අමතරව පින්වතුනි අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද. බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දෙය බොහෝ පිරිසිදුවට පූජා කළ යුතුයි. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කළ යුතුයි.
2: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: පවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
2: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ටානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් ශාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත්, මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් ශාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sedæ sitin yuttava sakas karagattā vu pūjā dravyan puda perahærin budu puda sandaha chaitya rājānan vahanseṭa bodhin vahanseṭa buddha patimā vahanse abiyasa aṭavisī budurajānan vahanseḷā අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා වෙත්වා. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා වෙත්වා. උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදුගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්න.

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මගහැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මගහැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ඨ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 90ක් රෝග 99ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුට වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුට වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුට වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවර.
1: පාත්‍ර දානයේ විපාක. පාත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස. ඔබ ඔබේ ජීවිතයෙන් කොයිතරම් අටපිරිකර පූජා කරගෙන ඇද්ද? මේ අටපිරිකර තුල තිබෙන ප්‍රධානම දෙයක් තමයි පින්වතුනි පාත්‍ර පූජාව. ඒ තුලින් ඔබට මේ කියා දෙන්නේ පාත්‍රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට එක දවසක් පත්තදායක කියන හාමුදුරුව ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පාත්‍රයක් පූජා කරනවා. වනපුතේ සඳහන් වන්නේ පින්වතුනි පූජා කිරීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියලා. එච්චර විතරක් නෙවෙයි, පිරින්දවච්ච හාමුදුරුවන්ට පාත්‍ර පූජා කිරීමෙන් ලැබුණ ආනිසංස 10ක් පිළිබඳව සඳහන් වෙනවා. බොහෝ වටිනා රන් රිදී තැලි ලැබීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, අනතුරු නැත්තෙක් බවට පත්වීම, අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වීම, සෑමදාම ආහාර පාන වස්ත්‍ර සයනාසන ඉතාම ලස්සනට ලැබීම, ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම, ස්ථීර සිතක් ඇත්තෙකු බවට පත්වීම, හැම කල්හිම ධර්මයට කැමතිවීම, ධර්මයට ඇලුම් කිරීම, කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම, ආශ්‍රවද රහිතව ජීවත්වන කෙනෙක් බවට පත්වීම, මේ ආදී ආනිසංස සමුදායක් ලැබෙනවා. පාත්‍රයක් පූජා කිරීම හරියට පින්වතුනි පැහිච්ච කුඹුරක් පූජා කළා හා සමානයි. ඔබ විසින් ස්වාමින් වහන්සේ නමකට පාත්‍රයක් පූජා කළා, මේ හාමුදුරුවෝ ඒ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන විට කවදාවත් දානය නොලැබ සිටින්නේ නැහැ. දානය කොහොම හරි ඒ පාත්‍රයට ලැබෙනවා. එහි ආනිසංස හරියට ඔබ පෙහෙච්ච කුඹුරක් පූජා කළා වගේ කියලත් බලන්න.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

0: විතර දෙදේලු පාසල්ජී විතය තමයි මගේ හොඳ කාලේ පාසල්ජී විතය තමයි මගේ හොඳ කාලේ පාසල්ජී විතය තමයි
1: මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුනිල් ශාන්තයන් විසින් ගායනා කළ ගීතයක් තමයි මා මීළඟට තෝරාගනු ලැබුවේ. මේ ගීතයේ විශේෂත්වය බෙහෙවින්ම ඔබට සඳහන් කරනවා නම් සුවිශේෂී කරුණු කාරණා රාශියකින් සමන්විත වීමම මේ ගීතය විශේෂත්වයක් ගන්නට ප්‍රධාන හේතුවක් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි දැටියකට නැගුණු ප්‍රථම සිංහල ගීතය 1948 වර්ෂයේ තමයි මේ ගීතය ගුවන්විදුලි දැටියකට නැගුණේ පළවෙනි වතාවට. සුනිල් ශාන්තයන් පිළිබඳව ස්වභාවිත ගී රසවින්දු වැඩසටහනේදී ඇතැන් ගීත විචාරගෙන ඒමේදී අපි සඳහන් කරනු ලබනවා ඔහුගින් සිංහල සාහිත්‍යයට සිංහල ගීත සාහිත්‍යයට සිදු වූ සේවාව පිළිබඳව. විශේෂයෙන්ම 50-60 වගේ දශකවල සහ ඊටත් පෙරත් අපේ සිංහල ගීත බොහෝ විට රචනා වුණේ ඉන්දියාවේ හින්දි ගීතවල තනුවලට. මොකක්කෝ වචන ටිකක් යොදලා හින්දි ගීතයක තනුවකට තමයි ඒ කාලේ ගීත රචනා වුණේ. මෙන්න මේක මුදව ගන්න අවශ්‍ය වුණා. දේශීය සංගීත ස්වරූපය දේශීය සංගීත කලාව සොයාගෙන යන්නට වුණා. එහිදී මුල්තැනගත් එක් පුරෝගාමියෙක් හැටියට මේ සුනිල් ශාන්තයන් අපට සඳහන් කරන්න පුළුවන්. අදටත් මොහුගේ ගීත අපේ මුවින් කියවෙනවා. සංගීතයේ හදාරණ ඉගෙන ගන්න කවුරුත් මොහුගේ ගීතවලින් තමයි මුල පුරන්නේ. වන්දනා ගමනක් චාරිකාවක් යන විට නැතිවම බැරි ගීතයක් මා මේ තෝරාගනු ලැබුවේ. කුඩා දරුවන් පවා මේ ගීතය ගායනා කරනවා මම දැකලා තියෙනවා. හොඳයි, එහෙමනම් මා මේ ගීතය පිළිබඳව විචාරයක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ අප කවුරුත් දන්නා ඔබේ අපේ මුවින් ගැයෙන ලස්සන ගීතය. මේ ගීතයේ සංගීතය, තනුව සහ ගායනය සියල්ලක්ම සුදු කළේ සුනිල් ශාන්තයන් විසින්. හොඳයි, එහෙමනම් ඒ අපූරු සුන්දර අමරණීය ගීතය මෙන්න ශ්‍රවණය කරන්න සුදුල ගුවන් විදුලියෙන්.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සංගීතයේ මහා සම්ප්‍රදායන් දෙකක් පවතිනවා. ඒක ඔබ හොඳටම දන්නා කාරණාවක්. පෙරදිග සංගීතය සහ බටහිර සංගීතය. පෙරදිග සංගීතයට ඇලුම් කරන ඔබ අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාව ගරු කරන පිරිසක් බවට පත්ව සිටින බව අපි සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම සුදුළු ගංගුදෙනි ඔස්සේ පෙරදිග සංගීතයට සාධාරණ ඉෂ්ට සිද්ධ කරමින් තමයි ගීත ප්‍රචාරය කරන්නේ. මා මේ මොහොතේ ඔබට සඳහන් කරන්න යන්නේ මේ පෙරදිග සංගීතයේදී විශේෂයෙන්ම භාවිත කරන වාදන භාණ්ඩ පහක් පිළිබඳව අපේ පැරණි පොත්පත්වල පැරණි අදුරන් සඳහන් කරලා තිබෙනවා. ඔබ අහලා තියෙන ඕනේ පංචතූර්ය නාදය. අන්නේ පංචතූර්ය නාදයට අයත් සංගීත භාණ්ඩ පහ පිළිබඳව ඔබට සඳහන් කරන්නයි මම මේ මොහොතේ සූදානම් වන්නේ. සුභාවිත ගී රස විඳමු වැඩසටහනින්. මෙන්න පංචතූර්ය නාදයට අයත් සංගීත භාණ්ඩ. ආතත, ඒ කියන්නේ අතින් වයන, අතින් වාදනය කරන බෙරය. විතත, කෝටුවකින් වාදනය කරන බෙරය. විතතාතත, ඒ දෙකේම එකතුව අතින් සහ කෝටුවකින් වාදනය කරන බෙරයක් ලබානක් අපිට සඳහන් කරන්න පුළුවන්. ඝන, ලෝහයෙන් හෝ ලී භාණ්ඩවලින් හදපු සංගීත භාණ්ඩයක්. සුසිර, පිඹීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩයක්. පංචතූර්ණාදයට අයිති වෙන්නේ ආතත, විතත, විතතාතත, ඝන, සුසිර කියන මෙන්න මේ සංගීත භාණ්ඩ පහ බව අපි ඔබට මේ මොහොතෙහි සිහිපත් කර සිටින්නට කැමැතියි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

කුරගානුවා කියලා කියන්නේ කුමක්ද? අපි වැඩිහිටි කවුරුත් වාගේ මේ වචනය දන්නවා. නොදන්නා අයත් සිටිය හැකියි. කුරගාන්නේ ගවයින්. ගවයින් සැන්දෑවෙද්දී හිමින් හිමින් සිය ගාලට එන්නේ කුරගාගෙන. ඒ වගේ කළුවර කුරගාමින් එතැයි මා මීළඟට තෝරාගත් මේ ගීතයෙන් කාව්‍යාත්මකව රචකයා පවසා තියෙනවා. අපූරු කවි සිතුවිල්ලක් මේක. හෙමින් හෙමින් කුරගාමින් සැඳ කළුවර පැමිණේ. අන්ධකාරය ක්‍රමයෙන් වැඩි වී ඒ අඳුර තුල ඔහු වැසෙන පැල්පත වැසී යයි. සරහසඳද නොපෙනී යයි. මේ මොහොත සඳන තිරයක් බව අමුතුවෙන් කිව යුතු නෑ. වලාකුළුත් අහසේ දිස් නොවේ. ඒ අනුව හුදකලා පාළු රාත්‍රියේ පාළු ගතිය රජ වී තියෙනවා. ඇත්තේ අඳුර පමණයි. අන්ධකාරය කොතරම් දැඩි වුවත් කොතරම් බියකරු වුවත් ඔහුත් ඇයත් අතර ඇත්තේ එකම එක රැයක දුර පමණයි. ඇයගේ හිස මත මහත් බරක්. ඒ බර දරා ගෙන සිටින්නේ ගව් ගණන් දුර වූ ජීවිතේ බරයි. විශාරද නන්දා මාලිනී ගයන මේ ගීතය පස්වෙනි දශකයත් පහු කරමින් සිටිනවා. නිර්ව්‍යාජ ප්‍රේමයද, එම ප්‍රේමයෙන් ජනිත ශෝකයද සමෝච්චව එකට කලතාගෙන අතිශයින්ම සුමුදුර වූ කර්ණ රසායන වූ සංයත වූ සෞම්‍ය සුරයෙන් කරන ලද මේ ගායනය සහෘද නෙත්සිත් ඇද බැද තබා ගැනීම පුදුමයක් නොවේ. මේ ගීතයේ ගායන ලීලාව මෙන්ම පද ලීලාවද අපූරුයි. මඩවල එස්රත් නායක නම් වූ කවියා සැබෑම අපූරු ගීපද රචකයෙකු බව පෙන්වීමට මේ ගීතය හොඳම නිදසුනක්. කිසියම් ගීතයක් සරුසාර වීමට බලපාන ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. කවිතා ගුණය සහ ගේයතා ගුණය ඒ දෙක. මේ දෙකම සමෝච්චව සමානව සුසංයෝග වූ විට සරුසාර ගීත බිහි වෙනවා. මේ ගීතයේ ගේයතා ගුණය මෙන්ම කවිතා ගුණය පිරී පවතිනවා. මා මුලින් ඔබට සඳහන් කළා මේ ගීතය කවිතා ගුණය වගේම ගේයතා ගුණය පිරී පවතින ගීතයක් කියලා. මේ බලන්න මේ ගීතයේ සඳහන් වන මෙන්න මේ ප්‍රකාශය. ඈත් වූ සඳ මගේ සරා සඳ තනි වෙලා මා තනි වෙලා. බලන්න අනායාසයෙන් මෙහියෙන පුනරුක්තිය අනුප්‍රාසය ගේයතා ගුණය මොනවට පෙන්නුම් කරයිද? හොඳයි, එහෙමනම් සුභාවිත ගී රසවිඳමු වැඩසටහනින් අපි මේ මියුරු ගීතය රසවිඳමු. ගීපද රචනය මඩවල එස් රත්නායකයන්, තනුව සංගීතය සහ ගායනය විශාරද නන්දා මාලිනී.

හොඳයි. මාමේ අවස්ථාවේදී ඔබට කලාව කියන වචනය පුංචි අරුතක් ගන්වමින් පැහැදිලි කළ දෙන්න සූදානම්. බොහොම ගැඹීර ගැඹුරු අරුතක් පවතින වචනයක් කලාව කියලා සඳහන් කරන්නේ. මිනිසාගේ මූලික ලැබිකම්, ඒ කියන්නේ ශෝකය, වේදනාව, බිය, රාගය, ආදරය, කරුණාව වැනි හැඟීම් භාවයන් ප්‍රකාශ කිරීම නැත්නම් ප්‍රතිනිර්මාණය කිරීම කලාව කියලා හඳුන්වා තිබෙනවා. මිනිසාගේ භාව සංයමශීලීව කලාකරුවා විසින් ඉදිරිපත් කරනවා. සාර්ථක නිර්මාණයකදී සිද්ධ වන්නේ අපටම එම නිර්මාණයේ රස විඳ අප කවුරුන් දැයි දැනගැනීමට සැලැස්වීමයි. එවිට අපේ රසඥතාවය නුවණැස පහළ වෙනවා. කිසියම් දෙයක් අප දකිනවාට වඩා අපූර්ව ආකාරයෙන් නිර්මාණය කොට ඉදිරිපත් කිරීම සැබෑ කලාකරුවාගේ ලක්ෂණයක් බවට පත් වී තිබෙනවා. ඔන්න ඔහුමයි කලාව වෙනන සැබෑ කලාකරුවාගේ නිර්මාණයක් දිවිවන්නේ. මේ පිළිබඳව ඔබේ අවධානයට යොමු කරමින් අපි තවත් මීරු ගීතයක මිහිර බෙදා හදාගමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංසදායකයි මහා බලගතුයි. සදහැවත් පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව.

වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සුබාදහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සුබාදහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී.

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවි පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: ഉപ്പമാവ് സലക്കിൽ നിവനട്ട് കറുണുവാൻമീ പമാവ് നുസലക്കിൽ മരണയട്ട് കറുണുവാൻമീ എഹയിൻ പിങ്വത്ത് നുപമാ ഊവോ നുമെറി പമാ ഊവോ മലവും വെനിയ ധമ്മപദയ അപ്രമാദ വർഗീയ
1: පින්වතුනි එක දවසක් මුගලන් මහරහතන් වහන්සේ ගිජුකුළු පව්වේ ඉඳලා වැඩම කරන විට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මෙන්න මේ දකින ප්‍රේතයා මහා වෙනස්ම ප්‍රේතයෙක්. මේ ප්‍රේතයාගේ ශීර්ෂය හිස මිනිසෙකුගේ වගේ. ඒ වගේම කඳ එහෙම නැත්නම් ශරීරය නාගයෙකු වගේ මුළු ඇඟේම මුළු ශරීරයම ගිනිගෙන දැවෙනවා නිතර නිතරම මොහු මහා විලාප නගනවා විලාප නගමින් කෑ ගහමින් හැම තැනම දුවන ස්වභාවය මුගලන් මහරහතන් වහන්සේ දකිනවා හිස හරියට මිනිහෙක්ගේ වගේ මනුස්සයෙගේ හිසක් තමයි තියෙන්නේ. කඳ නාගයෙකුගේ කඳක් වගේ තමයි තියෙන්නේ ශරීරය. මේ කාරණාව මුගලන් මහරහතන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේට එවිට කියනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එහෙම වීමට පෙර සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයේ සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පින්වතුනි, ඒ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ හේතුවට කාරණාව පවසනවා. පෙර මේ ප්‍රේතයා මනුලොව ජීවත්ව ඉන්නකොට මොහුට අයත් කුඹුරක් තිබුණා. ඒ කුඹුර තිබුණේ පන්සලක් අසල. පින්වතුනි, මේ පන්සලට යන්නේ කුඹුර මැද්දේ. එනිසා සවසට මිනිස්සු පන්සලට යන විට කුඹුර පාගගෙන තමයි කුඹුර උඩින් තමයි යන්නට උනේ. මේ ගොවි මහතා මේක දැකලා ඔහු කල්පනා කරනවා, මගේ කුඹුර උඩින් තමයි බොහෝ ජනතාව යන්නේ. එනිසා එහෙම සිද්ධ වෙන්නේ මේ පන්සල තියෙන නිසා. එනිසා හොඳ වැඩක් කරන්න ඕන කියලා තරහින් ක්‍රෝධයෙන් වෛරයෙන් යුතුව පින්වතුනි, මේ පන්සල තියෙන නිසා තමයි මගේ කුඹුර විනාශ වෙන්නේ.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළ සේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල radio.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.